0: سيأتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයි.

0: උදසන 6:25 දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 011 114 700.

0: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 076-8333-444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
3: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත දිවයින පුරා

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: වත්තල ඝාතනයට සම්බන්ධ හතරක් අත්අඩංගුවට. රජයේ සහල් මිලදී ගැනීම දෝෂ සහගත බවට ගොවීන්ගෙන් මැසිවිලි. ආණ්ඩු අධිකරණයේ ස්වාධීනත්වයට හානි කරන බවට විපක්ෂයෙන් චෝදනා. කඩුලාන පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීමට නව වැඩපිළිවෙළක්. ඇමරිකාවෙන් ඉරානයට යලි තර්ජන.
0: දේශීය සියත. Local news on Seattle. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 01117866.
1: වත්තල කදිරාණ පල්ලේවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබා දීමේ චෝදනා මත කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි F.A. වුඩ්ලර් පැවසුවේ සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳුම් නියෝග ලබා ගැනීමටද කටයුතු කරන බවයි. වෙඩිතැබීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පත් කර ඇති පොලිස් කණ්ඩායම් ගණන පහක්. පසුගේ බ්‍රහස්පතින්දා වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක පැවති සාතයකට කඩාවැතුණු තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් 39 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියා. මද්‍රමේ ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන මට්ටක්කුලේ කුඩු රෝෂන් නැමැත්ත ඉලක්ක කර ගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර තිබූ නමුත් ඉලක්කේ වැරදීමෙන් ඔහු අසල සිටි පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බවයි පොලිසිය පැවසුවේ. වසරේ මේ දක්වා කාලය තුළ වෙඩිතැබීම් 21ක් සිදුව තිබෙනවා. ඉන් සිදු ඇති මරණ සංඛ්‍යාව 14ක්. අධිකරණ අමාත්‍යවරයා බන්ධනාගාර සිද්ධියට ඍජු වගකිව යුතු බව සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායකට එරෙහිව විශ්වාස භංග යෝජනාවේ විවාදය ආරම්භ කරමින්.
4: සිරකරුව 10000ක් ඉන්න ඕන තැන 40000ක් ගාල් කරනවා. සංශෝධනය කරන්න ඕන නීතිය සංශෝධනය කළා කෙටුම්පත තියාගෙන බලාගෙන ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඉරිදා උදෑසන 11ට ආරම්භ
5: කරන සිසුන්ීම ගැන. You have 2 minutes left of your time.
4: කරු නියෝජ කතානායකතුමනි පහවදා වෙනකම් නිදාගෙන ඉන්නවා. මං එතුමාගේ කතාව පුරා දක්වන්න කැමති නියෝජ කතානායකතුමනි. එතුමා කියනවා ඔවුන් කියන දේ අහලා සමත වෙලා. ඒ කියන්නේ පස්වෙනිදා සිදුවීම් පස්සේ ඔවුන් කියන දේ අහලා සමත වෙලා. ඔවුන් හවස ඇතුළට යනවා. පසුවෙනිදා 6 වෙනිදා උදේ වරුවේ ඔවුන්ට ආහාර දීලා උසාවිය යන වැඩවලට ලෑස්ති කරද්දී ඊටාම ෂණයෙන් දෙපාර්ශ්ව අතර ගැටුමක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ රැස්සකලලා කියලා. මොකද ඊයේ පොලිසිය කියන්නේ මහේස්ත්‍රාත් අධිකරණේ පස්වෙනිදා රාත්‍රියේ 2400ක් මේ සිරකරුව නිදැල්ලේ හිටියේ. වාට්ටු සියල්ලම ඇරලා 2400ක් මේගමුව බන්ධනාගාර

0: උපදෙස් දීලා තියෙනවා මේ රෝගීන් වැඩි වුණාම කරන්නේ කොහොමද, වෙන වාට්ටු ගන්නේ කොහොමද, ඒ වගේ දේවල් කරලා රෝගීන් කළමනාකරණය කිරීම ගැන සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දීලා තියෙන රෝහල්වල.
1: වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තාව ඩෙංගු රෝගීන් ගණන 80,000ක්මවා ගොස් තිබෙනවා. ජනවාරි පළමුවදා සිට ඊයේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තාව ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,114. ජූලි මාසයේ ගත වූ දින 23 තුළ පමණක් ඩෙංගු රෝගීන් 24,739 දෙනෙකු වාර්තා වුණා. වාර්තා වී ඇති ඩෙංගු මරණ ගණන 59ක්. නිෂ්පාදන මිල ඉහළ යාම හමුවේ පවතින මිලට වී අලෙවි කළ නොහැකි බව රජරට පොදු ජන ගොවි එකමුතුව පවසනවා. ඒ සභාපති ඒ විජේවීර පැවසුවේ මේ හේතුවෙන් වී ගොවින් දැඩි පීඩාවට පත් ඇති බවයි.
2: කෑ ගහලා කියන්නේ නිෂ්පාදන වියදමට 30%-40% ලාභාංශයක් එකතු කරලා වී මිල තීරණය කරන්න කියලා කිව්වා. පාර්ලිමේන්තුවට ඇවිල්ලා ලාල්කාන්ත කුෂිකර්ම ඇමතිවරයා කිව්වා මේ වෙනකොට 137 වී මිලක් නියම කරන්න කටයුතු කරගෙන යනවා කියලා. හැබැයි අන්තිමට එළියට ඇවිල්ලා දැන් ගැසට් එක ගහලා ඉවරයි 120යි මේ වී මිල කියලා. ඒත් එක්කම කියනවා පෞද්ගලික මෝල් හිමියන්ට 120ට වී ගන්න කියලා ඕගොල්ලෝ කියලා තියෙනවා කියලා. අපි වී අරගෙන ගියාම සුළුව මධ්‍ය පරිමාණ මෝල් හිමිය ළඟට වී මිල දී ගැනීම ප්‍රතික්ෂේප කරනවා.
1: බීමෙට්‍රික් ටොන් 5390ක් මේ වන විට මිල දීගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා. ව්‍යසනු වැඩි ප්‍රමාණයක් මිලදීගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. ඒ මෙට්‍රික් ටොන් 3148ක්. එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සමන් පාලිත පැවසුවේ වී කපටා සඳහා වැඩි වශයෙන් ලබාගෙන ඇත්තේ නාඩු සහල් බවයි.
3: ගොවියෝ වැඩි ප්‍රතිශතයක් පගා කරන්නේ නාඩු වීනි, රතු නාඩු සහ සුදු නාඩු කියන වී වර්ග. ඉතින් අපිටත් වී අලේ මණ්ඩලත් වැඩියෙන්ම එන්නේ රතු නාඩු සහ සුදු නාඩු කියන වී වර්ග දෙක තමයි. කොහොම පෙරටේ දැන් පහුගිය මාස කීපේ පැවපු තත්ත්වයක් තමයි සම්බා සහ කීරි සම්බා වලට වැඩි ඉල්ලුමක් තියෙනවා. ඒක නිසා ගොවීන්ගේ මං හිතන්නේ ගොවීන්ට වැඩි අවස්ථාවක් තියෙනවා. පිමිලට වඩා වැඩි මිලට එළිය සම්බා කියන පෞද්ගලික මෝලිමයන්ට සම්බා විකිණීමේ අවස්ථාවක් තියෙන එකින්ද වෙන්නේදී අපිට අඩු ප්‍රමාණයක් එන්නේ සම්බා කීරි සම්බා. අපි වී ගන්නේ රටේ සහල් ආරක්ෂිත තොගයක් පවත්ත ගන්න. ඒක රටේ හැබැයි අතිරික්තයක් තියෙන අවස්ථාවල මේ සත්වාර සඳහා භාවිතා කරන්න තියෙන අවස්ථාව පුළුල් කළ දින මේ අවස්ථාව වෙනකොට ඇත්තටම රජය විසින් තීරණය කරන් තියෙනවා සත්වාර සඳහා සහල් භාවිතය කිරීමේ හැකියාවය ලබා දීලා තියෙනවා.
1: පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති කඩුලාන පද්ධති 8ක් මේ වසරේදී නව රක්ෂිත ලෙස නම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් පත්‍රයට අත්සන් කිරීම ජාත්‍යන්තර කඩුලාන පරිසර පද්ධති සංරක්ෂණ දින වැඩසටහන පැවැත්වෙන ජූලි මාස 27 සිදු කිරීමට නියමිතයි. පරිසර අමාත්‍යාංශය පැවසුවේ ජූලි 26 දිනට එදින ජගත් කඩුලාන දිනයට සමගාමීව මෙම වැඩසටහන පැවැත්වෙන බවයි. මෙරට කඩුලාන විශේෂ 11ක් පමණ වාර්තා වී ඇති බවට පර්යේෂණෙන් අනාවරණය වී ඇති බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ. පාකිස්තානයේ සිදු පිපිරීමකින් ආරක්ෂකංශ සාමාජිකයන් ඇතුළු 15 දෙනෙකු මිය ගොස් තිබෙනවා. පාකිස්තානයේ නිවේදනය කළේ කයිබ පත්තුක්වාහි පිහිටි ආරක්ෂක මුරපොලක් වෙත පුපුරන ද්‍රව්‍ය පිරූ රථයක් දහවනය කර මෙම පිපිරීම සිදු කර ඇති බවයි. ත්‍රස්තවාදීන් විසින් පුපුරන ද්‍රව්‍ය සහිත රථයේ මුරපොලේ ආරක්ෂිත බැම්මේ ගැටීමට සලස්ව ඇති අතර එම ස්ථානයේ තිබූ ගොඩනැගිලි සහ සන්නිවේදනයේ අටිතල පහසුකම් වලට දැඩි හානි සිදු වී තිබෙනවා. ප්‍රහාර එල්ලවන අවස්ථාවේදී ක්‍රියාත්මක වූ ආරක්ෂකාංශ විසින් එල්ල කරන ලද ප්‍රතිප්‍රහාර හමුවේ ත්‍රස්තවාදීන් 12 දෙනෙකුද ජීවිතක්ෂයට පත් ඇති බවයි විදේශ මාධ්‍ය පැවසුවේ. ඉරානයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බවට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. අමරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අග්‍රාචි පැවසුවේ අමරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශවලට තමන් බිය නොවන බවයි. ඉරානයේ ප්‍රකාශ කළේ අමරිකාව එල්ල කරන සියලු ප්‍රහාර හමුවේ බහරේනය, කුවේට් සහ ජෝර්දාන ඇතුළු අමරිකානු කඳුර ඉලක්ක කර ගනිමින් අකණ්ඩ ප්‍රහාර එල්ල කරන බවයි. මෙ අතර ගාසා තීරයේ බටහිර යුරේ සිදු වෙඩි තැබීමකින් පලස්තීන ජාතිකයන් 4 දෙනෙකු සහ ඊශ්‍රායල් ජාතිකයන් 2 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඊශ්‍රායලයේ නිවේදනය කළේ හමාස් සංවිධානයේ ත්‍රස්ත සමාජිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බවයි. යලි සිරස්තල. වත්තල ඝාතනයට සම්බන්ධ 4ක් අත්අඩංගුවට. රජයේ සහල් මිලදී ගැනීම දෝෂ සහගත බවට ගොවීන්ගෙන් මැසිවිලි. ආණ්ඩුව අධිකරණයේ ස්වාධීනත්වය

0: හානි කරන බවට විපක්ෂයෙන් චෝදනා. කඩුලාන පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීමට නව වැඩපිළිවෙලක්. ඇමරිකාවෙන් ඉරානයට යලි තර්ජන. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට.
1: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: of the town.
1: K-pop world ke legends la aima ekatu wenna yanne.
2: World famous big band K-pop band එක එයාලගේ comeback එක confirm කරලා තියෙනවා.
1: එයාලගේ 20th anniversary එක celebrate කරන්න අලුත් album එකකුයි world tour එකකුයි එයාලා announce කරලා තිබුණා. Bang bang bang.
2: පහුගේ කාලෙම members ලගේ personal projects, military services නිසා එකතු වෙලා වැඩ කරන්න බැරි වුණාට ආයේ දිගටම ලස්සන වැඩ ටිකක් එක්ක fans ලගාවට එන්න තමයි එයාලා ලෑස්ති වෙලා ඉන්නේ.
0: Talk of the town.
3: මුළු නගරයක්ම zombies ලගෙන් පිරුණු.
2: ඒ මැද්දේ ජීවිත බේරගන්න සටන් කරන හීරෝ කෙනෙක් විදිහට රන්වීර් සිංහව බලන්න ලැබුණොත්
1: ඒ තමයි මේ දවස්වල බොලිවුඩ් වල ලොකුම කතාව වෙලා තියෙන ප්‍රලේ මූවි එක.
2: මේ රන්වීර් සිංහගේ අලුත්ම zombi action thriller මූවි එක මේ අගෝස්තු වල ෂූටින් පටන් ගන්න plan කරලා තියෙනවා.
1: පහුගිය දවස්වල මූවි එක delay වෙනවා කියලා ගොඩක් කටකතා පැතිරුණා. හැබැයි producers ලා ඒ හැම කතාවක්ම reject කළා. Shootings වෙනස් වෙලා නැහැ කියලා officially confirm කළා දිනවා.
2: ඉස්සෙල්ලම shootings පටන් ගන්නේ ඕස්ට්‍රේලියා වලින් කියලා තමයි film crew එක කියලා තිබ්බේ.
0: Talk of the town.
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව්‍ය

0: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 8233 444 සීතා හදවත් දිනු හිතවත්කම.
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: අර ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
7: ඒක හරිම අපූරු ලෝකයක්.
8: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
9: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
10: මියුසික්.
11: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බේ ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
12: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
11: එයාගේ නම සීතා.
10: සීතා!
11: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
9: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
13: ඒ මිස් මේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් මේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
14: ගිහිල්ලා
13: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
14: නැහැ නේද? නැන් මොඩ කතාව කිව්වම නැති.
13: ගොඩේ
15: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
16: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.

0: උදැසන 7:33 දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: එහා ගිය ප්‍රවෘත්ති.
1: මේ වන විට ගෝලීය පුරෝකථනය වගේම සියලුම ලීඩින් සෙන්ටර්ස් වල පුරෝකථනත් එක්ක ප්‍රකාශයට පත් වෙලා තිනවා. මෙම එල්නිනෝ තත්ත්වය ඔක්තෝබර් මාසයේ සහ දෙසැම්බර් මාසයේ අතර කාලයේදී මෙහි උපරිමයට පත් වෙනවා. අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් බවට පත් වීමේ හැකියාව සම්භාවිතාව 81%ක් බවට දැන් මේ වෙනකොට ප්‍රකාශයට පත් වෙලා තිනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.

0: දහස් විසි පවසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ටයිමි වන දැවන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: සියයට සියක් කිස්තරම් ලොව පිළිගත් අපේ දේ.
3: Coco Fry RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
4: මුළු පවුලටම මගේ ගානටම.
3: Coco Fry සතුට රසය ගෙනෙන කුණේ.
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
6: Theater Tele Depaya. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
7: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
8: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
9: රාජ්‍යරෝ ගොබ්බයා.
10: ඒයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
11: නිලබල කරේති ඔලමුල පුරේ.
12: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී තුලින්.
13: 98.2 98.4
14: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
15: Weekend theater.

0: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
1: ෂොප් එක හොර කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
2: ගන් අතරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
1: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
2: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
3: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බික් රේසර් හෝ බික් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. බික් බොනන්සා. කැපුවත් දිනුම්, පත්තු කරත් දිනුම්.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද?
2: නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: සිරි වෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටා වීවා මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 340යි. එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 455යි. ගෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ඉතිරි රුපියල් 495යි. මන්චි නයිස් බිස්කට් ඉතිරි රුපියල් 150යි. කාගිල්ස් ෆුඩ් සිටි
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්
7: 20 an upgrade.
8: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
9: ගන්නවා ලයිසන් එක.
10: දැන් හරිනේ අමාරු.
8: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
7: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
8: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
7: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය
8: 111.4යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලියක් ඕන හැටියෙ ගෙවන්න පුළුවන්.
7: 13.19ට කෝල් එකක් ගන්නකො.
8: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැද්දනි ඉතින් නේද?
11: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
12: 98.91

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: උදැසන 8 විනාඩියකයි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි, helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 01114700.

0: यह था टॉप स्टोरी
1: कोकेन मद्रव्य समग्र विदेशी जात के कत्तडंगुवट රුපියල් මිලියන 110කට ආසන්න වටිනාකමක් සහිත කොකේන් මද්‍රව්‍ය තොගයක් සමග විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා රේගුවේ මද්‍රව්‍ය පාලන ඒකකයේ විසේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 79 හැවිරිදි ස්පාඤ්ඤ ජාතිකයෙක්. කෘෂිකාර්මික ඉංජිනේරුවරයෙක් වන ඔහු සියුරා ලියොන් සිට මෙරටට පැමිණ තිබෙනවා. කොකේන් මද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝ 2කට වැඩි බවයි පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසුවේ. දැන් විදෙස් පුවතක්. ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභියෝගක කරීම් ඛාන් තනතුරෙන් ඉවත් කර තිබෙනවා. ඒ සමාජික රටවල් රැසක් එක්ව පැවතු ඡන්දයකින් තනතුරෙන් ඉවත් කිරීමේ තීරණයට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යා 82ක්. ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභියෝගකට පැවති චෝදනාව වන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ කනිෂ්ඨ සේවිකාවක සමග පැවති සම්බන්ධතාවයක්.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117886666 98.2 98.4

0: කුරියන් නල්මේ දැක්කේ කුරියන් නල්මේ අක්කේ
1: ආ මල්ලි මොකද මේ උදේ සාන්තුව
0: අක්කගේ බල්ලා යකෙක් වගේ නියක් බලන්න ඔම බුරණ බිරිල්ලට අපිටත් බල්ලෝ වෙන්න හිතෙනවානේ බය හිතෙනවා
1: මට බය හිතෙනවා
0: අක්කා මොකදද බය
1: අනේ හොඳ මට පොද බය හිතුණා සෙකන්ඩ් හෑන්ඩ් බයක් වෙන්නේ
0: අයියෝ බය හිතන
1: හරි හරි බය වෙන්නේ දෙයලේ මල්ලි මේ බල්ලා බැඳලා ඉන්නේ
0: ආ බැඳලා නම් කවන්නේ බැඳපු බල්ලා හපා නොගයි ඉවලුනේ කවන්නේ කොරියන් නළුවේ දැක්කි අපි කිලිම්ම ටොපික් එකට එමුද
1: ඉතින් ගෙටේමු මල්ලි
0: නෑ ගෙටේ නැසනේ මට අක්කත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ
1: අද උදේ පාන්දරම හොඳ ලෙඩක් වැටෙන්න වගේ
0: මොනවද දැක්කි වැටෙන්න වගේ කිව්වේ
1: මේ මං කිව්වේ පොල් වැටෙන්න වගේ කියලා
0: ආ පොල් පොල් විතර නෙමෙයි අක්කි මේ ලෝ කුහරේ ගුරුත්වාකර්ෂණ බලය නිසා පොල් විතර නෙමෙයි අක්කේ උදේ පාන්දර ලෙඩක් උනත් වැටෙන්න බැරි නෑ.

0: ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: මේ වන විට ගෝලීය පුරෝකථනය වගේම සියලුම ලීඩින් සෙන්ටර්ස් වල පුරෝකථනත් එක්ක ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. මෙම එල්නිනෝ තත්ත්වය ඔක්තෝබර් මාසයේ සහ දෙසැම්බර් මාසයේ අතර කාලයේදී මෙහි උපරිමයට පත් වෙනවා. අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් බවට පත් වීමේ හැකියාව සම්භාවිතාව 81%ක් බවට දැන් මේ වෙනකොට ප්‍රකාශයට පත් වෙලා තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.

0: ගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පාලෙට වශීවෙන්න ෆිනිසිං වහලක් නම් කලරක් තමයි.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකින්
2: 20 upgrade 20 upgrade
3: අලුත් සොන් එකක්ද
2: නෑ දැන් සිංගර් කිං ASUS HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි so 20 and upgrade
3: upgrade වෙන laptops ගන්න සිංගර් එකට අදම
1: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න. අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්. ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance V Help.

0: නුන්න දසුදු කොටිගෙන ඒ ඩිස්නේ
1: දැනෙන්න අහන්න සතියේ දවස්වල හවස දෙකට
2: සියතර hot and spicy with sudu kochchi
1: ගොඩක් කදරේ
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියතර දෙවන

0: එනවක්කේ තහස බුදුම් බුදු වෙනවේ උදෑස්සන. මගේ කතාව පටන්ගන්න දක්ක ලැස්තිද?
1: මල්ලි විනාදියක් දෙන්නමම් බතබාල එන්න.
0: අක්කමේ බතබාල එන්නම් කියලා බොරුවක් පතබාල යනවා එහෙම නෙවෙයි නේද?
1: ඉන්න මල්ලි.
0: අක්කට බතද වටින්නේ මාවද?
1: මල්ලි බත රොස්සනක් කන්නේ මල්ලි ඔළුවද?
0: අක්කේ මේ බල්ලා කඩාගෙන ආවතින් මේ බලන්නේ මූ දිහා මගේ දිහා බලන් ඉන්න විදිය. මගේ මයිලක්වත් ඉතුරු වෙන්නේ නැම මූ බලන විදියට නම් කඩාගෙන ආවතින්. එහෙම වුණොත් කන්න වෙන්නේ මගේ මලබත.
1: අනේ බය වෙන්න දෙයක් නෑ මල්ලි. අපේ බල්ලා වෙජිටේරියන්. හරක් මස් කොහොමත් කන්නේ.
0: ඒ වුණාට මේ තරම් බිහිසුණු විදියට බල්ලෝ හදන්න එපා අක්කේ. බල්ලෙක් නෙමෙයි මූ බලන්නු හැටි. ඩයිනෝසරෙක් වගේ.
1: ඔනේ එහෙම කියන්නේ පා මෙයාව ෆිල්ම් එකකටත් ඉල්ලුවා.
0: මොකක් ෆිල්ම් එකට?
1: ෆිල්ම් එකේ විදිහට අන්තිමට බල්ලා මැරෙනවා.
0: අපේ අපේ දෙන්න බෑ. දීලා දාන්න දිනුනේ.

0: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යා ෂොපින් ෆෙස්ටිවල්.
1: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: හිනාවෙන්න මෙන්න වෙලාව.
4: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
5: අහසින් වැටෙන එක.
4: ඔව් කියනකො අහසින්.
5: නෑ ඒක අපේ රටේ එකක්.
4: කියනකො.
5: අර අහසින් වැටෙන එක දිහා ගින්දක්වත්.
4: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිහා ගින්දක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුදිට පුරවන්න ඕනේ කියලාද?
6: ඔබ දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
7: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
11: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
12: සුබ දවසක්
13: අලුත් වෙලා
12: පහසු වෙලා
13: තැගි වැඩි වෙලා
12: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
14: The Palace Gampaha අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
0: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza Media Shopping Festival
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
18: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
19: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
20: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන් electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 හැඩ වැඩ කාර්යා david pierce motor company private limited with it
21: හිරි ගොවි දිවි සරුවේ මයි උපන් බිමෙන් මේ සෑම ඔබටයි
22: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
23: සතුට රස ගුණ මුසුමෙන කැමවල රස සුරකින
22: කොකෝෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
23: මුළු පවුලටම මගේ ගානටම
24: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
23: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Vote Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
25: Bajaj Vigo Julie Vasi Bajaj Vigo Electric 3-Road රථයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි David Pierce E-Mobility වෙත
26: Run Powermarket ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115 880 400 Yellow LC Run Sali Run 9 සේවාව වලිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
27: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
28: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
29: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
30: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
1: ගංවතුරට සිරසිරුමට දැම්මම් බයි නෑ.
2: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
3: අපිට තොරතුරක් ලැබිලා තිනෝ පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල.
4: මනස්ගතද?
3: සෝරි සර්.
5: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
6: A London prison break. Nuwara bokam berde.
7: Ata BNS Kanchana Ravin Sarit Surit with news.
6: A London prison break. Nuwara bokam berde.
7: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
6: විමසීම් 0856 336 331.
7: ඕගනයිසර්ස් ඇන්ඩ් මීඩියා පාර්ට්නර්ස්
6: ග්ලෝබල් ඉවෙන්ට් සියත FM සියත ටීවී 98.2 98.4
8: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
7: Weekend Theater.

0: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
1: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: මේක තමයි විස්තරේ. දන්න ඕන පත්තරේ.
3: කොල්ලෝ කොල්ලෝ

සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම් බින්ද

0: දෙදහස් විසි පවසරේ එසල්ලයිසි ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ටහිමිවන දැවන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමෙන් මවකමෙන්
1: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
2: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේක්ක බඩුවල ලස්සන.
3: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
2: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා 98.2
4: 98.7

0: උදේ 9යි විනාඩි 2යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: क्या था टॉप स्टोरी।
1: विष मात्र वेतोग्याक विनाश किरी माता නඩුකඩේත අවසන් වූ හෙරොයින් ඇතුළු විෂ මාත්‍රා වේතෝගයක් අද විනාශ කිරීමට නියමිතව තිබෙනවා. ඒ පුත්තලම වනාත විල්ලුව ලැක්ටුවත ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති දහන උතුනේදී මෙලෙස දහනය කරනු ලබන්නේ බාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුකඩේත අවසන් වූ හෙරොයින් කිලෝ 99ක් සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව බහර ඇති නඩුකඩේත අවසන් වූ දිවෙනේ විවිධ අධිකරණ මගින් විනාශ කිරීමට නියෝග කළ මාත්‍රා වේතෝගයක්. ඉන්දියාවේ සිසු විරෝධතා ආරම්භ වී තිබෙනවා. ඒ මෝදි පාලනයට විරෝධය පළ කරමින් අධ්‍යාපන ශාස්ත්‍රයේ පවතින ගැටලු තරුණයන්ගේ විරකියාව මෙම විරෝධතා ව්‍යාපාරයට ප්‍රධාන හේතුවයි. මේ සඳහා දේශපාලන ව්‍යාපාර කොංග්‍රස් මන්ත්‍රීවරුන්ගේ සහයද හිමිව තිබෙනවා. ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කැබිනට් රැස්වීම අමතා ප්‍රකාශ කළේ තරුණ ආමන්ත්‍රණ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කිරීම වැදගත් බවයි.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 01117 868 666.

0: හරි කුරියන් නල්මේ දක්කේ නම්මන් කතා පටන් ගන්නද
1: මල්ලිමි? උදේ පාන්දරම නැතුව අපි ඕක ටිකක් හවස් වෙලා වගේ කතා කරත්.
0: අයියෝ, කුරියන් නල්මේ දක්කේ අක්ක දන්නවනේ අපේ මේ ජීවිත කොයි වෙලේද නෑනි මං අක්කි. මේ දැන් බලන්න, මේ දැන් ඉන්න මම තව ටිකකින් ඉඳීද දන්නේ නෑ. තව ටිකකින් ඉන්න මම තවත් ටිකකින් ඉඳීද දන්නේත් නෑ. අද උදේ මේ හිටියට හවස් වෙද්දි අක්ක ඉඳීද කියලා කවුද දන්නේ?
1: ඉන්න මල්ලි බැස්සක් කෙනා මම රෙදි ටික ගෙට ගන්න හොදි.
0: හරියද? අක්ක දන්නවනේ අපේ ජීවිතෙත් දැක්කේ කාලගුණේ වගේ නම. මම දන්න අක්ක කෙනෙක් හිටියා මේ අල්ලපු ගමේ වහිද්දි වැස්ස මෙහෙම එනකොට රෙදි ටික ගන්න එළියට වැස්සක් හෙනයක් ගැව්වා එතනමයි. ඒක නිසා අක්කේ අපි දැන් කතා කරන්න පුළුවන් දේවල් දැම්ම කතා කරලා ඉවර කරන එක තමයි හොඳ. ඒක මගේ මන්ති.
1: ඉන්න මල්ලි රෙදි ටික ගෙයින් දාලා එන්න හොඳේ.
0: හරි අක්ක දාන්න. පුටුවින් දාන්න.
1: කාමරෙන් දාන්න.
0: පුටුවින් දාන්නකෝ.
1: හරි කියන මල්ලි.
0: අක්ක දන්නවනේ අපි උදේ ඉන්නවා හවස නැති වෙන්න පුළුවන්. හවස ඉන්නෝ රෑ නැති වෙන්න පුළුවන්. අක්ක දන්නවනේ මගේ ලයිෆ් එක ඇවිල්ලා. දන්නවනේ. අක්ක දන්නවද?
1: මොකද්ද?
0: මගේ ලයිෆ් එක ඇවිල්ලා.
1: මොකද්ද?
0: අක්කගේ ලයිෆ් එක වගේම තමයි. කොයි වෙලේ හබක් ගාලා යයිද කවුද දන්නේ?
1: හ්ම්.

0: එන්එල්පී හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එන්එල්පී හඳහන ඔබත් අදම එන්එල්පී හඳහන බලාගන්න
1: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch rating A- LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි
3: Big Big

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බික් රේසර් හෝ බික් ලයිටර්වල ඇති එස්කෝඩ් ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. බික් බොනැන්සා
1: සාමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් කොකා කෝලා ඉතිරි රුපියල් 150යි, ඇස්ට්‍රා ඉතිරි රුපියල් 350යි, කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 135යි, ප්‍රීමා කොත්තුමේ චිකන් රසති පහ පැක් එක රුපියල් 240යි. කාගිල්ස් ෆුඩ් සිටි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්.
3: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
5: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
11: 98.2 98.7

0: ഡെങ്കു മാറാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් එය ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුසුකම් අම්ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇතනම් එය ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා කැපු අද්දිනු පත්තු කර අද්දිනු.
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
1: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉතින් නේද?
5: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
1: අනුග්‍රහය.

0: ලැබලතින පොටිංශල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල.
1: මනස්ගතද?
0: සෝරි සර්.
2: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
3: London prison break. Nuwara bokambaradi.
4: Ata BNS Kanchana Ravin Sarit Surit with news.
3: London prison break. Nuwara bokambaradi.
4: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරටු වෙන්
3: විමසීම් 0856336331
4: Organizers and Media Partners
3: Global Events Seth FM Seth TV අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
5: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
4: Weekend Theater.

0: අර සතාසිවම් ආවද උදේ මංගයාට පස්.
1: ඔයා කොහොමද දැනගත්ත?
0: මම යද්දි මට හම්බුණා මේ පැත්තට එනෝ. මොකෝ කිව්වේ ඇවිල්ලා?
1: අපේ බල්ලව ඉල්ලුවා.
0: බල්ලව? ඒ මොකටද?
1: නාට්‍යයකට ගන්න කියලා.
0: මරු මරුනේ. මොකද්ද නාට්‍යය? ටීවීකේද?
1: ටීවීකේ නෙමෙයි අනේ රේඩියෝ නාට්‍යය.
0: මොකක්? රේඩියෝ නාට්‍යය? ඔයා මොකද්ද කිව්වේ ඉතින්?
1: මම කිව්වේ ඉතින් ඔයාගෙන් අහලා බෑ කියන්නම් කියලා.
0: මොකක්?
1: ඔයාගෙන් අහලා කියන්නම් කිව්වා.
0: රේඩියෝ නාට්‍යය බල්ලා මොකටද ඉන්නේ බල්? රේඩියෝ නාට්‍යය බල්ලා මොකටද ඉන්නේ?
1: බල්ලා ඉන්නේ ඉතින් බල්ලා වෙනුවට වෙන්නේ නැතිනේ.
0: හරි හරි ඉතින් බල්.
1: ඒක බල්ලෝ ගැන නාට්‍යයක් කිව්වේ. අපේ බල්ලට කියන්නේ පුරන්නලු.
0: කීයක් දෙනව කිව්වද?
1: රෑට තමයි නු රෙකෝඩින් තියෙන්නේ.
0: ඈ
1: එළිවෙන සම්ම යනවලු රෙකෝඩින් එක.
0: ආ
1: වේලාසන 7ට 8ට වගේ ඇවිල්ලා බල්ල වරන් එනවලු.
0: ඈ
1: උදේ 8:00 වෙනකොට ගෙනහලා දානවලු.
0: කීයක් ගෙවඩෝ කිව්වද?
1: ඔයාට පිස්සුද බල්ලගේ දක්ෂතාවයේ විකුණලා සල්ලි ගන්න පුළුවන්ද?
0: පුළුවන්. ඇයි බෑ? හැබැයි සතා සිවම් කාර්යා සතා.
1: එහෙමද?
0: ඒ නිසා අපේ බල්ලා පූස වුණත් පරිස්සම් කරගන්න එක වටිනෝ. සතා සිවම්
1: සතා.
0: හා.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
6: ඇයි වැඩි වෙලා.
4: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
5: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
7: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: බිග් බිග් දිනුමයි. බොන්නන්සා බොන්නන්සා.
9: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේස හෝ වික්‍රයිටවල ඇති එස්කෝ ඩංකය 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
10: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
11: ඇලුමිනියම්මනේ.
12: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? බිස්නස් එකට තියෙන එක්ස්ප්‍රෙස්ම විසඳුම පික් මී ෆ්ලෑෂ්. affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ business එකත් express කරන්න. pick me flash book කරන්න.
15: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දලා පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
16: ගිහින්
15: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
16: නැහැ. දැන් මොඩ කතාවක් කිව්වම ඇති.
17: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
18: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
19: 98.2 98.4

0: corriendo a Almeida. Almeida qué?
1: Mukiale, sata mali. Mukde, sorry, sata si mali.
0: Ati wagen fine de kohomada balanna?
1: Mona pani de mali?
0: Balak wedi. Night ekata honda gaanak gewana honde. Maasema recording ek digata. Ek dawasekata 1000 gaane gewwat. Maaseda dawas 30yi, etarama 30000 nyak. මේ නිකම් බල්ලෙකුට කන්න බොන්න දීදී තියාගෙන ඉන්නවට වැඩක් ගන්න බැරි.
1: මල්ලි.
0: ඇයි?
1: බල්ල කැමති නැහැ.
0: හරි හරි මං අයියට කියන්නම්.
1: අයියා නෙමේ බල්ල කැමති නැහැ.
0: අවල් බල්ලගේ කැමැත්ත අකමැත්ත වැඩක් නැහැ අක්කේ. ඈ?
1: දැන් මල්ලි එතකොට ඔයා මේ නාට්‍ය කර කර ඉන්නේ. අල්ලපුවත් ඔයාගේ විලායකේ වැඩ නැද්ද?
0: ඒකත් යනවා ඒකත් යනවා. මේක වෙනම යනවා. අක්ක දන්නවනේ මේ කාලේ එක දෙයකින් විතරක් ආදායම මදි. ඒ නිසා අහුවේ නැහුවේ නැහැ මේකෙම කරන්නේ. බල්ලව දෙනෝනේ.
1: ඒ වුණාට මට නිකන් මොකද්ද වගේ?
0: කිසිම කුකුසක් තියාගන්න එපා. අක්කලගේ බල්ලා කොහොමත් මෙතන ඉඳගෙන එළි වෙනකම් වුරණ එකනේ මූ කරන්නේ. ඒකෙන් අක්කලට සල්ලි ටිකක් ලැබෙන මේක සයිඩ් හසල් එකක් කියලා හිතන්නකො.
1: බල්ලා ඕවා දාසනේ.
0: මම අවියත් එක්ක කතා කරන්නම්.
1: නෑ නෑ.
0: මූ අක්කලගේ ගෙදර හිටියත් එළි වෙනකම් වුරණ එකනේ කරන්නේ.
1: ඌ ඉතින් මොකෝ?
0: දෙන්න මට මූ. රැට්.
1: අනේ බහැමට ඕන්නෑ ඕන්නෑ. අතෑරලා දාන්න.
0: එහෙම කියන්නේ වාක්කේ එහා පැත්තේ තියෙන මගේ විලායකට එනේ ගෙස්ලා කම්ප්ලේන් කරනවා උන්ට නිින්දයක් නැහැ කියලා රෑ මේ බල්ලපුරන නිසා. ඒකයි මම බල්ලටත් සාධාරණයක් කරලා අක්කලටත් සාධාරණයක් කරන්න කියලා හැදුවේ.
1: එතකොට බල්ලව ඉල්ලුවේ නාට්‍යයකට නෙමෙයිද?
0: නෑ නෑ බල්ලව මෙතනින් ගෙනිහිල්ලා ඉලි වෙනකන් වෙන දිහාවක ගැට ගහලා තියලා උදේල ගෙනල්ලා දෙන්න වැළුවේ. දහක් හම්බෙනවනේ. පල්ලිනේ. කොස්කොලද මේ දෙල් කොලද?
1: අනේ අප්පේ!
0: අනේ අප්පේ නෙමේ මමයි අනේ අප්පේ කියන්නේ.
1: අපේ මිනිස්සුන්ට කිව්වා.
0: මොකද්ද කිව්වේ?
1: සතා සීවම සතා කියලා.

0: Good morning. උදේ 10යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance. අද මෙන්න අද මාරන් යන්න. අමතන 011147100.

0: කතා ටොප් ස්ටෝරි.
1: ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ඉන්දියා පොලිසිය විසින් අත්අඩංගුවට. නීති විරෝධී ලෙස බෝට්ටුවකින් ධනුෂ්කොඩි වෙත පැමිණි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ඉන්දියා වෙරළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 සහ 31 යන වයසල පසුවන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. පසුගිය බ්‍රහස්පතින්දා වත්තල ප්‍රදේශයේ සිදු වෙඩි තැබීමට මොවුන් සම්බන්ධදැයි පරීක්ෂා කිරීම සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් වුඩ්ලර් පැවසුවේ. පොලිසිය පැවසුවේ මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිව ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු තුනක් ද පවතින බවයි. සැකකරුවන් මේ වන විට තිරුචි මධ්‍යම බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇති විශේෂ කඳවුරකට රැගෙන ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ සතියක් ඇතුළත ඔවුන් ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවයි. මෙම සැකකරුවන් දෙදෙනා පසුගිය 23 වෙනිදා පේසාලේ ප්‍රදේශයේ සිට බුහුතු මාර්ගයෙන් ඉන්දියා බලා පිටත්ව ගොස් තිබෙනවා. බත්තල කදිරාණ පල්ලියවත්ත ප්‍රදේශයේදී පුද්ගලෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මත කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 4 දෙනෙකු ඊ අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් වුඩ්ලර් පැවසුවේ සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමටද කටයුතු කරන බවයි. වෙඩි තැබීමේ සිද්ධිය විමර්ශනය සඳහා පත්කර ඇති පොලිස් කණ්ඩායම් කරන පහ
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 0117888666. Anuwatai Dashamathaken, Anuwatai Dashamahataren.

0: Wissa. See the 2020.
1: රයිට් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ හැඩි බැඩි උස කොල්ලෙක් ලස්සන අයිබෝන් මිහිඳු ආරියරත්න.
2: අයිබෝන්
1: ඉතින් කවුද මේ දවස්වල බිසිනේ?
2: නෝ නෑ යෝ නෑ ඔලන්නේ ගොඩක් බිසි තමයි. ගොඩක් නිදි මැරෙනවා. මැරෙන කාලයක් නිදි මරනවා කියන්නේ මං සාමාන්‍ය නින්දට හරි ආසෙක් කෙනෙක්. ඒ කියන්නේ බිසි වෙන්න ඕනේ.
1: බිසි වෙන්න ඕනේ නේ. අලුත්ම සින්දුවක් රිලීස් කරලා තියෙනවා. ඒ ගැන විස්තර කතා කරන්නත් එක තමයි අද අපි එන්නේ කියලා කිව්වේ මිහිඳු ආරියරත්නට. සින්දුවේ නම මොකක්ද? අපි විස්තර කතා කරමු.
2: සින්දුවේ නම යන්න ගියදා තමයි සින්දුවේ නම. ඊපස්සේ උනාට මේ අර පස්සේ සින්දු දාන කලින් යන්න දීමත් ප්‍රේමයක් වුණාම කියලා
1: එක එක නම් ආවද?
2: නම් ඊටසේ යන්න ගියදා තමයි සින්දුවේ නම.
1: යන්න ගියදා. හැබැයි වෙන මොකද යන්න
2: දීමත් ප්‍රේමයක්
1: තමයි ටැග් එක වගේ.
2: කියලා කෑල්ලක් තියෙනවා. ඒක තමයි සින්දු ඉවර වෙන කෑල්ල.
1: එහෙනම්
2: ඒක තමයි ඔය TikTok වල එහෙම පොඩ්ඩක් හිමින් ගියේ.
1: කියන්නේ දැන් සින්දු ලියන්නේ කවුද? මියුසික් කවුද?
2: සින්දු ලිව්වේ නාරද විජේසූරිය. මම අපි දන්නවා මේ සුනීර අනා තමයි මට හම්බුනේ. නෙලා ගැනුමට ගීතේ රචනා කරේ එයා. එතකොට මෙලඩි එක මගේ. එතකොට ඉසුරු වික්‍රමනායක වෛරස් කියලා කියන්නේ ආදරේට. එයා තමයි එයයි මම එකතු වෙලා තමයි මියුසික් කරේ. එතකොට ගිටාර්ස් ගේ ඩිහාන් පුලරත්න ටිකිරිමලි වික්‍රමසිංහ තමයි චෙලෝ ගේ.
1: දැන් මේ කොච්චර කාලෙකට පස්සේද ඔයාගේ සින්දුවක් රිලීස් වෙන්නේ?
2: වැඩි කාලයක් නෑ මං හිතන්නේ. ඔ ටික කාලයක් ටික සාමාන්‍යයෙන් මං මීට වඩා ඉක්මනට සින්දු දානවා. හැබැයි ජනවාරි පෙබ්‍රවාරි වල වගේ පොඩි කව එකක් කරා රොක්සාමි කවේක. ඊට පස්සේ තමයි මේ ගීතය මං හිතන්නේ. ආ නෑ ඊට කලින් මේ ළඟදි චිත්‍රපට ගීතයක් දැක්වා. ඔව් ඉතින් අතරම මාසයක්වත් නෑ, මාස දෙකක් වගේ තියෙනවා.
1: ඇතනේ දැන් සාමාන්‍යයෙන් ගායකෙක්ට ගායිකාවක්ට නියමිත කාලයක් තියෙනවද? මං අවුරුද්දට සින්දු තුනක් දානවා. මං අවුරුද්දේ මෙන්න මේ කාලවලදී තමයි සින්දු රිලීස් කරන්න කියලා. එහෙම අයිඩියා එකක් තියෙන්න ඕනේද?
2: එක එක්කෙනාට එක එක විදිහට. සමාන ගායකයෝ ඉන්නවා මං හිතන්නේ අවුරුදු ගණන් සින්දු නොදා ඉඳලා එක සින්දුවක් දානවා පස්සේ ඉතින් ඒකත් හොඳට හිට් වෙනවා. මිනිස් අතරට යනවා. සමහර අය ඉතින් මාසෙට එක දාන අයත් ඉන්නවා. මම ඉතින් මට සෙට් වෙන වෙලාවට දානවා. කියන්නේ මම
1: සින්දු කරලා ඉන්නවා. හැබැයි
2: මම ආසයි නිර්මාණකරණයේ යෙදෙන නිතරම මට සතියට එකක් දාන්න පුළුවන් නම් මම ඒකත් දානවා. හැබැයි ඒක එතකොට මිනිසුන්ට එක සින්දුවකින් එක සින්දුවකට යන්න අපි කියනවා. කියන්නේ කාලේ මදි. ඒ නිසා දැන් මට සින්දු හතර පහක් විතර දැන් තියෙනවා. හෙට වුණත් එකක් දාන්න පුළුවන් මම එහෙම දාන්නේ නැහැ. මේ මාසේ අන්තිමට හෝ එන මාසේ අන්තිමට, මේ මාසේ අන්තිමට නෙමෙයි එන මාසේ අන්තිමට වගේ එක දායන්න ඉඩ තියෙනවා.
1: මිහිදුලා මුලින්ම ෆීල්ඩ් එකට එනවට වැඩිය දැන් කැම්පේන් කරන්න තියෙනවා, සෝෂල් මීඩියා වලට දාන්න ඕනේ. ඒක කොහොමද මේ අර කලින් කාලෙත් එක්ක සංසන්දනය කරනකොට වැඩ වැඩි වෙලාද?
2: වැඩි වෙලා තියෙනවා. ඔව් ඒ කියන්නේ මෙහෙමයි, ගීතය නිර්මාණය කරන්න තියෙන වැඩ ප්‍රමාණය ඇත්තටම අඩු වෙලා කියන්නත් පුළුවන්. මොකද දැන් තාක්ෂණය හින්දා අපි ඉස්සරට වඩා මම දන්නේ ගීතයක් නිර්මාණය කළ එළියට දාන්න දරන ප්‍රයත්නය අඩුයි කියලා කියන්න පුළුවන්. හැබැයි මම දන්නේ පෝස්ට් සින්දු දැම්මට පස්සේ කරන මාකටිං, සින්දු එන්න කලින් කරන මාකටිං, ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. ඒවා මාත් කරනවා. ඒක මම නොකරනවා නෙමෙයි. මොකද නැත්නම් ඔය සින්දුව දාලා ඉතින් මට ගෙදරට වෙලා හා ඉන්න පුළුවන්. ඊට වඩා තව පොඩ්ඩක් රසිකයන් අතරට යවන්න අපි ප්‍රයත්නයක් ගන්න ඕනේ කියලා තමයි මම ඉන්නවා. ඉතින් ඔව්
1: ඒ වැඩි කරගෙන සින්දුවක් දාගෙන ඉන්නවා. දැන් මේ අලුත්ම සින්දුව දැන් ඇක්ටිං පැත්තෙනුත් ලොකු දායකත්වයක් දෙනවනේ. මියුසික් වීඩියෝ එකක් කරන්න ගත්තාම ඇක් කරන්නත් ඕනේ. ඒක කොහොමද දැන් පුරුදු වෙලාද ඔයාට?
2: ඔව් ඒ කියන්නේ මගේ මං හිතන්නේ දෙවෙනි මියුසික් වීඩියෝ එකේ ඉඳන්ම වගේ මම ඇක්ට් කරා. මිසිස් පෙරේරා ගීතේ ඒක මම ඇක්ට් කරා. characters keeping
1: කවුද දැන් මේ දැන් ඔය සින්දු කී කියා ඉද්දී මේ සිං කර කර ඉන්න කෙනාට රඟපාන්න ආරාධනා කරන්නේ?
2: මේ දිල්ෂාන් පතිරත්න. ඔහුගේ පුළුදුල් සිනමා නිර්මාණය සහ ඔහු එකේ ප්‍රධාන චරිතය කරන්නේ. ඔහු ඔහුතයි මටත්තන ආරාධන කරේ ඔහු සහ ඒකේ ඇසෝසියට් ඩිරෙක්ට ඉන්න චානක බණ්ඩාර. අපි දන්න කොලොම්බියා කියලා නාට්‍යයක් ගියේ මේ අපේ වෙබ් සීරිස් එක. ඒ වෙබ් සීරිස් එකේ නෙටාට ඉන්න චරිතේ අපි පොඩ්ඩක් එම ෆාද චිත්‍රපටෙත් ඉන්න ඔහු චරිතාංගනලුවෙක්. ඔහු තමයි ඇත්තම අපේ ගුරුවරයත් මේකේ රඟපානකොට
1: චාන
2: දෙයක් ඉගෙන ගත්තා.
1: එයා තමයි
2: ආරාධනා කරේ ඩිල්ෂන් අයියා දෙන්නම එකතු වෙලා තමයි ඉතින් ඩිල්ෂන් අයිය වැඩේ. හැබැයි මං හිතන්නේ මාව මේ වැඩේට දාගම්මු කියන අදහස දීලා තිබුණේ මං දන්න ආකාරයෙන් අපේ පොඩ්ඩා තමයි. පොඩ්ඩා කියන්නේ ජානක බණ්ඩාර.
1: රයිට්. ආපු ගමම් ටිකක් දිග කතාවක් පටන් ගත්තා. මේ අපි දැන් මට හිතෙනවා ඔයාගේ අලුතෙන්ම රිලීස් කරපු සින්දු ටිකක් ලයිව් විදිහට අපි යහමු කියලා.
2: අනිවාර්යෙන්.

0: ඒ ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමේ.
1: No limit sale එක ආයේ ඇවිල්ලා. කාන්තා පිරිමි ළමා ඇඳුම් ගෘහපකරණ සඳහා 70%ක් දක්වා mega discount. මේ chance එක ජූලි 10 සිට 31 දක්වා No limit ශාඛාවන් හා No limit.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
2: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටා වීවා මෝල්ට් පවුච් ඉදිරි රුපියල් 340යි. එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 455යි. ගෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ඉදිරි රුපියල් 495යි. මන්චි නයිස් බිස්කට් ඉදිරි රුපියල් 150යි. කාගිල්ස් ෆුඩ් සිටි.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
4: සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
5: සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු විචේටින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
7: ඩිලිවරි පරක්කු වෙලා ඕඩර්ස් මිස් වෙනවද? බිස්නස් එකට තියෙන එක්ස්ප්‍රෙස්ම විසඳුම Pick Me Flash affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. live tracking saha goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ business එකත් express කරන්න. pick me flash book කරන්න.
8: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීත හදවත් දිනු හිතවත් කම.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 13.96
10: අම ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance We Help.
11: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
12: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය Parasitol අභියෝගයට අභියෝගයක්.
13: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
14: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
15: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
16: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
17: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
18: දැන්ම දරුවගේ 9යි වසරයි 0714 151 151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
19: සියත පොකට් මනි අනුග්‍රහය.
20: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
21: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
22: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙන
23: මන්නම් හිතන්නේ නැත.
21: දකින හීන පිනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
24: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
25: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
21: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
26: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත ටීවී තුලින්.
27: 98.2 98.4
28: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
26: weekend theater
29: මෙන්න අද අංක 17.

0: මිහිදු ආර්යරත්නත් එක්ක තමයි අද අපි කතා කර කර ඉන්නේ. දැන් මිහිදුගේ මේ ජර්නි එක පටන් ගන්න කොයි කාලෙද? මියුසික් ජර්නි එක
1: අතන ඉතින් ඉපදිච්ච දායි නම් ඒක මම සින්දු කියනවා කියලා අපේ අම්මා කියන මම ඇවිදින්නත් කලින් සින්දු කියනවා. හැබැයි මම හිතන්නේ ඕලෙවල් ඉවර වෙලා තමයි මම මුලින්ම ගිටාර එකක් අතට අරගෙන හරියට මියුසික් වලට සීරියස්ලි බහින්නේ. මම එක වසර දෙක වසර පියානෝ ක්ලාස් ගියා, යම්කිසි සංගීත ෆවුන්ඩේෂන් එකක් දාගත්තා. ඒ වුණාට අර ඕලෙවල් ඉවරනත් එක තමයි අතනම අර සංගීත උණ ගහන්නේ. එතන තමයි ඉතින් ජර්නි එක පටන් ගන්න.
0: පළවෙනි සින්දුව වාකරපු හිට් එක නෙමෙයි.
1: ඔව්, පළවෙනි සින්දුව මම හදපු එක තාම එළියට දාලවත් නැහැ. ඒක දාන්නේ හිකුත් නැහැ. එහෙම ලොකු මොනක් කියන්න බැහැ සින්දුවේ. මුලින්ම අවුට් කරපු සින්දුව ඉංග්ලිෂ් සින්දුවක් නෙමසිස් කියන බෑන්ඩ් එකත් එක්ක. ඊට පස්සේ ඉතින් රිලීස් කරේ චකිතේ තමයි දෙවෙනි සින්දුව.
0: ඔව්, බෑන්ඩ් එක ගැනත් කතා කරන්න ඕනේ. මේ මුලින්ම මං හිතන්නේ තනි ගායකයෙක් විදිහට මේ ෆීල්ඩ් එකට එන්න කලින් බෑන්ඩ් එකක තමයි කොහොමද ඒක පටන් ගත්තේ? කොහොමද සම්බන්ධතාවය හැදෙන්නේ?
1: අර මං කියපු ගිටාර් ක්ලාස් එකේ ඇත්තටම මේ ගැරුලම කිටියා එයත් එක්ක මට බෑන්ඩ් එකක් පටන් ගන්න ඕනකමක් තිබ්බා.
0: ඒ කියන්නේ ගෑන් ළමයාත් ගැන අදහසක් ඇවිල්ලාද නැත්තම්?
1: ඔව්, එහෙම අදහසකුත් තිබ්බා. එයාටත් මං ගැන අදහසක් තිබ්බා කියලා එයා පස්සේ කිව්වා.
0: ඔයා කලින් කිව්වා?
1: නෑ, මං කිව්වේම නෑ. ඊට පස්සේ ඒ කියන්නේ අපි දෙන්න එකතු වෙලා එයා ෆුල් රොක් සීන් එක හිටියේ. රොක් බෑන්ඩ් එකක් පටන් ගමු කියලා එයා. හැබැයි එතකොට ඒ ලෙවල් කරමින් හිටියේ, මං ඒ ලෙවල් ඉවර වෙලා හිටියේ. එතකොට එයා කිව්වා අපි මගේ ලෙවල් ඉවරුනාට, එයාගේ ලෙවල් ඉවරුනාට පස්සේ බෑන්ඩ් එක පටන් ගමු කියලා. එතකන් මට නිකන් එක්ස්පීරියන්ස් එකක් ගන්න එයාගේ අලු සෙට් එකක් ඉන්නවා. දැන් බෑන්ඩ් එකේ වෝකලිස්ට් කෙනෙක් නෙමෙයි, අතන ගිටාරිස්ට් කෙනෙක් ඉන්නවා කියලා කිව්වේ. වෝකලිස්ට් එකගොල්ලන්ගේ අයින් වෙලා දෙන්නෙක් අයින් වෙලා ඊට පස්සේ මං ගිටා ගහන්න තමයි මුලින්ම එයා සෙට් කරේ මේ ගුරුත් එක ප්ලේ කරන බලන්න ගිය. ඊට පස්සේ එහෙම තමයි ඒක එන දිග කතාවක්. කොහොම හරි මං ගිටා ගහන්න ගියා. මට එච්චර ගිටා ගහන්න බෑ. මම ලැජ්ජාවට පත් වුණා. කොහොම හරි කියන්නේ
0: සින්දු කියන්න තමයි.
1: ඔව්, ඊට පස්සේ ඒ උනාට ඊට පස්සේ ගුරුකෝ අපි සින්දු කියන කෙනෙකුත් හොයනවා. ඔයා කැමතිද සින්දු කියන්න කියලා? එතකොට මම කිව්වා නෑ, මං සින්දු කියන්න නම් එහෙම ආස නෑ. මං සින්දු කියන්න මං එතකොට ආසාවෙන් හිටියේ මේ ඊස්ටර්න් මියුසික් වලින්. පෙරදිග සංගීත නැත්නම් උත්තර භාරතීය රාගධාරි සංගීතය. මට ගිටා ගන්න තමයි ඕන වෙලා තිබ්බේ රොක් බෑන්ඩ් එකේ. අර අර ගර්ල් එක මම පටන් ගන්න හිටපු බෑන්ඩ් එකත් එයා සිංග් කළා, මං ගිටා ගහන්න
0: හිටියේ.
1: කොහොම හරි ඊට පස්සේ දැන් අර ලැජ්ජාවෙන් බේරෙන්නත්
0: එපා.
1: එතකොට සින්දුවක් කියන්න කියලා කිව්වා. මං සින්දුවක් කිව්වා. ඒගොල්ලෝ මං ගිටා ගන්න පුළුවන් කියලා ඇවිල්ලා මට ගිටා ගන්න බෑ කියලා ඒගොල්ලෝ ලොප්පු වුණා.
0: ඔව්.
1: සින්දු කියන්නේ බෑ කියපු මනුස්සයට කොහමද බැරිම බෑ කියලා තමයි උන් හිතන්නේ.
0: හා.
1: මම සින්දුවක් කිව්වහම ඒගොල්ලෝ නිකන් පුදුම වෙයි. උඹට සින්දු කියන්න පුළුවන්ද? ඊට පස්සේ කිව්වා වා කැමතිද අපි බෑන්ඩ් එකේ වෝකලිස්ට් විදිහට ජොයින් වෙන්න
0: කියලා.
1: මං කිව්වා නෑ, ඒක සුදුසු නෑ. මං කැමති ඉතින් පෙරදිග සංගීතේ මට ගිටා ගන්න තමයි ඕනේ කියලා. එතකොට ඒ අපේ බෑන්ඩ් එකේ හිටපු ලීඩ මොලකාරෙක් නිකන් දැන් ඉංජිනේර කෙනෙක්, දැන් PhD එකක් පැත්ත ඉංජිනේර කෙනෙක් ඇමරිකාවේ ඉන්නේ. මිනිහා කිව්වා නෑ නෑ, ඔයා ගිටා ගහන්නත් අපි දෙන්නම්. අපි දැන් ඔයාගේ ගිටා ස්කිල්ස් මදි. උනන්ට අපි ඔයාව හදලා ගන්නම් ගියා. ඊට පස්සේ මම ඔය දැන් ගහන ගිටා හදලා ගත්ත එයා තමයි. ගල්ලා සින්දු කියන ගම.
0: ඊට
1: පස්සේ මගේ දැන් ස්ටේජ් එක උඩ කතා කරනවත් මට එහෙම ගැට් එකක් තිබුණා. හරි ලැජ්ජයි මම. දැන් ඒක ඒක ඉතින් ඒ කාලේ හදලා ගත්තේ ඉතින් ඒ අපේ සෙට් එක තමයි.
0: ඔයාට මතකද ඒ අර බෑන්ඩ් එකට ගියාට පස්සේ අර සිංගර් කෙනෙක් විදිහට තෝරගන්නේ කියපු සින්දුව?
1: ඔව් ඔව් ඔව්. ඒ කියන්නේ I am the highway කියලා ඉංග්‍රීසි සින්දුව. Audio Slave කියන බෑන්ඩ් එකේ මගේ ආසම වෝකලිස්ට් ඩීජේ මගේ ආසම වෝකලිස්ට් ක්‍රිස් කෝනල් කියලා යගේ අනින් ඉතින් ඒක මට හොඳර මත දැන්ටත් මගේ ගායනා කරනවා.
0: අපි එකත් පට ගායනා කරමුද?
1: සුබ

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රෝගයේ ඇතිවෙන මූලික රෝග ලක්ෂණ තමයි තද උණ තත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශ පේශිවල සහ හන්දිවල ඇතිවෙන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
0: ඩෙංගු මාරාන්තිකයි. මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්, ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමග.
7: ඇලුමිනියම් ඇලුමිනියම් මනේ.
8: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
9: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLA සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
11: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
10: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
12: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
10: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
9: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
13: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
14: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
15: ගන් වතුරට සුරසුරුවට දැන් මම බය නෑ.
14: අකුණු ගැහුවත් ගිනි දැක්කත් නෝ ප්‍රොබ්ලම්.
15: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
13: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
16: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
17: තොරතුරක් ලැබිලා තිනෝ පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල
18: මනස්ගතද?
17: සෝරි සර්.
19: Attention please, there is a prison break. All units respond immediately. Attention please.
20: London prison break. නුවරල් බෝකම් වරදී.
21: BNS Kanchana, Ravin, Sarit Surit with news.
20: Pub London Prison Break, Nuwaral Bokambaradi.
21: Pravesha Patra, tickets ministry within ho edina toratwen.
20: Vimusim 0256 336 331.
21: Organizers and media partners.
20: Global events, Seetha FM, Seetha TV. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: මිහිදු ආරියරත්න, ඔයා සින්දු කීයක් මේ වෙද්දි කරලා තියෙනවද?
1: මට හරියට කවුන්ට් කරන්න නැහැ. මම දන්නේ හැබැයි 60ක් 70ක්වත් කරලා ඇති කියලා මට හිතෙනවා. ඒ වගේ ගානක් තමයි. කියන්නේ 10 15ක් නෙමෙයි. ඩෙෆිනිට්ලි. මොකද මගේ ඇල්බම් එකේම 12ක් තියෙනවා. ඇල්බම් 4ක් විතර තියෙනවා. මම දන්නේ Spotify කියලා බැලුවොත් at least 60ක් විතර කළා. චිත්‍රපට ගීතයි, ටෙලි නාට්‍ය ගීතයි ඒ ඔක්කොම ගත්තාම.
0: මං දැන් ඔයාගෙන් ඇහුවත් ඔයා ආසම සින්දුව මොකද්ද කියලා මං වැරදි. ඒ කියන්නේ මිනිස්සෙක්ට එහෙම තමන්ගේ සින්දු වලින් කැමතිම මොකද්ද කියලා අහන්නේ නිකන් දරුවන්ගෙන් වැඩියෙන් ආදරේ කවුද කියලා අහනවා වගේ ප්‍රශ්නයක්නේ. හැබැයි මට අහන්න පුළුවන් ඔයාට දැනෙච්ච ටිකක් අර තමන්ගේ ජීවිතේ පෞද්ගලික අත්දැකීම් එක්ක ළඟා වුණු
1: ඔක්කේ පෞද්ගලික අත්දැකීම් එක්ක ළඟ ගියද තමයි. දැන් මේ යන්න ගියදා වුණත් මේ ඇත්තරම ඒකේ වීඩියෝ එකේ කියන්නේ බේසික් කොන්සෙප්ට් එක අපේ DG තිසර තමයි වීඩියෝ කරේ. ඒක දෙන්නෙත් මම. ඒ අර අපේ පාස් රිලේෂන්ෂිප්ස් වල තියෙන බැගේජ් එක කියලා අපි කියනවනේ. අර නියන් අපි ඉස්සර කරපු ආදරයන් වලින් අපිට එන ට්‍රෝම එකක් තියෙනවනේ. එන ඒවා අපි දැන් තියෙන ආදරයටත් ගේනවනේ. වරලාට ඒක වෙනවනේ ඕන තරම්. කියන්නේ සමහරවිට අම්මා තාත්තගේ ට්‍රෝම එක වෙන්නත් පුළුවන්. අපි ගේනවනේ අපේ මේ රිලේෂන්ෂිප් එකේ පුණි කාලේ ගුටි කාලා දු හැදිච්ච මනුස්සයෙන් නම් අර හරි කියන්නේ අපි එහෙම බයයි. එයා දැන් අපි කෙල්ලෙක්
0: කියලා
1: ගුටි කන මනුස්සයෙන් නම් කෙල්ලෙක් නම් එයා දැන් ඉන්න මනුස්සයා ගේම් පොඩ්ඩක් සැර වෙච්චකම
0: සද්දෙන් කතා
1: කරත් බයි. අර ඒ වගේ දේවල් වෙනවනේ. ඒක තමයි මේ යන්න ගියදාගේ වීඩියෝ එකේ උඟක් කරලා තියෙන්නේ. අර පාස්ට් රිලේෂන්ෂිප්ස් වල තියෙන ඒක සිම්බල්ස් වලින් කියලා තියෙන සුදු වෙනගත්ත දෙන්නෙක් ඉන්නානේ බජට් තිබ්බේ
0: ඒකයි. නැත්තම් තව
1: දෙකක් මම මට නෙමෙයි මං කියන්නේ
0: වීඩියෝ එකට
1: මිනිස්සුෙකුට ආදරේ කරපු මිනිස්සුෙකුට ඉතින් දෙන්නේ කුඩු කරන්න
0: නෙමෙයි. නෑ දෙන්නේ. දැන් මිහිදුගේ ජීවිතේ කී දෙනෙක් විතර ආදරේ කළා තියෙනවද?
1: ඒකත් මම අර සින්දු ගන්න වගේ මං එහෙම කවුන්ට් කරලා නැහැ.
0: චකිතේ
1: තමයි. චකිතේ පළවෙනි ගීතේනේ. ඒක ඔහොම ජනප්‍රිය වෙයි කියලා අපි හිතුවේ නෑ. අපි අපේ ආතල් එකට කරපු වැඩක්.
0: ආතල් එකට කියන්නේ අපි කියන්නේ
1: කවුද? කියන්නේ බෑන්ඩ් එකේ කට්
0: බෑන්ඩ් එකේ අපි
1: හතර දෙනෙක් හිටියා. හතර දෙනාගෙන් තුන් දෙනෙක් තමයි ඉතින් අපි සෑහෙනකට මහන්සි වුණේ පටන් ගත්ත දා ඉඳන්. ඉතින් ඒක එහෙම ඉතින් එහෙම ජනප්‍රිය වෙයි කියලා හිතුන්නේ නෑ. ඒ කියන්නේ ජනප්‍රිය වෙච්ච එකත් අහඹුවක් කියලා අපිට හිතුනේ. මොකද ජනප්‍රිය වුණාට පස්සේ කරන දේ අපිට හිතුනේ නෑ. තව සින්දුවක් කරන්න ඕනේ කියලා තව සින්දුවක් දැම්මෙත් නෑ නේ අපි. නෙමසිස් කියන කණ්ඩායම ඒක තමයි ඉතින් ටර්නින් පොයින්ට් එක. ටර්නින් පොයින්ට්ස් ගොඩක් තියෙනවා ඉතින්. යනදනගත් ට්‍රේනින් පොයින්ට් එක, මිසිස් පෙරේරා ට්‍රේනින් පොයින්ට් එක, වායෝ සංගීත කණ්ඩායමට එකතු වෙන එකත් ට්‍රේනින් පොයින්ට් එක. ඊපස්සේ එතනින් වෙන වෙන එකත් ට්‍රේනින් පොයින්ට් එක. ඒකේ දේවල් ගොඩක්
0: තියෙනවා. ට්‍රේනින් පොයින්ට් ගොඩයි. දැන් මේ චකිතේ කියන සින්දුව කිව්වට පස්සේ මට මතක් වුණේ ගොඩාක් රියැලිටි ෂෝස් වල.
1: ඔව්.
0: සහ සාමාන්‍ය මේ සෝෂල් මීඩියා එකේ අපි දකිනවා තරුණ ගෑනු

0: ළමයි පිරිමි ළමයි ඔක්කොම හරිම ආශාවෙන් කියන සින්දුවක්. ගායකයෙක්ට මං හිතන්නේ එහෙම තව කෙනෙක් සිං කරන සොන් එකක් Tamante තියෙනවා කියන්නේ ලොකු ආඩම්බරයක්. ඒ ගැන දැන් ඔය රියැලිටි ෂෝස් වලත් ගායනා කරනවා. මේ දුට ඒක ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නේ?
1: ඔයතරම් ලොකුම ආඩම්බරයක් ඒක. මම නම් හුඟක් ආසයි මගේ සින්දු අනිත් කට්ටිය කියනවට. සහ මේ ළඟදී ඇත්තරම සෑහෙන මට දැනුන දෙයක් තමයි අවුරුදු 10ක බබෙක් මොකක් හරි රියැලිටි ෂෝ එක චකිතේ කියනවා. ඒ ළමයා හොඳටත් කියනවා. ඒ කියන්නේ මටත් වඩා හොඳයි කියලා
0: මට හිතෙනවා.
1: සෑහෙන හොඳයි කියලා මට හිතෙනවා. අවුරුදු 10යි ගෑනු ළමයි. පස්සේ වර්ක්ෂොප් එකක් මම කරා මේ ළඟදී වෝකල් ට්‍රේනින් වර්ක්ෂොප් එකක්. ඒකට ඒ බබා ආවා. අම්මයි තාත්තයි එක්ක. ඇවිල්ලා එයාගේ සමුරු පොතක් වගේ එකක් තියෙනවා. ඒකේ මගේ ෆොටෝ එකක් කලවලා මගේ මෙහෙම අර පාට කරලා අර පොඩි බබාලානේ මට මං ගාවක තියෙනවා. ඒක ඇඳලා කරලා රොක් ස්ටාර් මිහිඳු කියලා මගෙන් අස්සනක් අරගෙන
0: වාතයක්
1: අරගෙන ඊට පස්සේ අපි දෙන්න ගිටාර් එක ගහලා එයයි මායි දෙන්නම චකිතේ කියලා වීඩියෝ එකකුත් ගත්තා. ඊළඟ තාත්තයි අම්මයි මේ හරි සතුටු අවස්ථාවක් ඒක මටත් එයාටත් දෙන්නටම. ඉතින් ඒ වගේ අවස්ථා හරි ඉතින් හරි ජීවිතේ ලස්සන අවස්ථාවක්. ඉතින් ඒක මං හිතනවා ඉතින් අපි ජීවත් වීමේ පර්පස් එක
0: හරි මං හිතනවා ඉතින් චකිතේ සින්දුවත් ඇහුවත් හොඳයි කියලානේ.
1: එළගිරි

0: දහමින් ජීවිතය ආලෝකමත් කරගත්තොත් සසරෙහි කෙලවර දැක ගන්න පුළුවන්.
1: මේ දහම දැක්කේ නෑ කියලා කියන්නෙම මේ සසරම අතරමං වෙනවා. මුළු සසරම අපට අඳුරක් බවට පත් වෙනවා. පින්වත්
0: කෙලිටි සිතුවිලි සිතින් බැහැර කිරීම ධර්මයට ආරාධනා කිරීමක්.
1: අපි වෛරය මොනම හේතුවක් මතෝ හිත තුළ තබාගෙන කටයුතු කරනවා නම් අනේ කෙනාට ධර්ම මාර්ගයේ ධර්මාවබෝධය ලබන්න පුළුවන් කමක් නැහැ.
0: සසරෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදැසන 7ට සිය තහන්න.
2: සියත බණමඩුව
0: මෙවර දේශකයානෝ රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජ්‍යපාද කෙරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.

0: Did the hospice palace SLIC life GV direction up in Yantimuruna? Seventh bonus Pratilabi Agaya. Rupel Kuti Das Harse had take my Sri Lanka insurance life. The Akumin Mavakum
1: 20 and upgrade.
2: Alut song ekakda?
1: Nah, then Singer King Asus HP Dell Acer MSI laptops gunner. Monthly installment of Visidahak Vitharai. So 20 and upgrade.
3: Upgrade when a laptops gun. Sing ekata adamin.
4: Then Pan Asia Banquet of a Stavar Tempatusundaha, Ilapulia Clubagan. Adamobi Langamati Pan Asia Bankushaka, what a pivisin. Netinam, Bindo Ekaika Hatarai, High Sea Hatahatai, Desi Visidaka Amatan.
2: Chemicanum, camera Satamatibuna.
1: Podi Venusa. See it to see a pirisha the cocoa fry RPT Poltelek, Mage Adaranian to Saturasagon Ekala.
5: Cocoa fry RBD Poltel. Hatavasarakata Vedi Vishwas.
6: CDB Eka Run Gandan. ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
7: මතකද සිංහ බිග් බොනන්සා
8: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
7: මේ අමුදෙතාව
8: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න ජුනි 31 දක්වා පමණයි සිංහ බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්
9: අරිගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
11: LOLC Finance හරියන්න හරිම තැන
12: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
13: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය Theater Voice of Family Talent එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න
14: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දලා පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
15: ගිහිල්ලා
14: ඉන්නේ. බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
15: නැහැ. දැන් මොඩ කතාවක් කිව්වම නැති.
14: ගොඩේ.
16: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
17: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළබේ

0: 11:00 විනාඩි 2 දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011 4 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: ప్రియతా టాప్ స్టోరీ
1: డెంగు మరణ సంఖ్యావి హెలట డెంగు మరణ హెట ఏకక్ దక్వా ఇహల గొస్తి బెనవా వసరే మే దక్వా కాలే తులు మెరటిన్ వార్తావు డెంగు రోగిన్ గరణ 80905 గంపా డిస్ట్రిక్కిన్ వార్తావి ఏతి డెంగు రోగిన్ సంఖ్యావ 10135 కొలబ డిస్ట్రిక్కిన్ వార్తావి ఏతి డెంగు రోగిన్ సంఖ్యావ 16140 ජුලි මාසයේ පමණක් රෝගීන් 25530ක් වාර්තා වුණා. ඩෙංගු අධිවසංගත තත්ත්වයක් ඇති විය හැකි බවට හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස සංඛ්‍යාව 175ක් බවයි ජාතික ඩෙංගු වර්ධන ඒකකයේ සඳහන් කළේ. ඩෙංගු මදුරන් බෝවීම නිවාස පරිසර තුළද සිදුවී හැකි බැවින් පරිසරය තුළ මෙන්ම නිවාස පිළිබඳවද අවධානයෙන් පසුවන ලෙසයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.

0: සභාපති නජිත් සුමනසේන සඳහන් කළේ නිවාස අභ්‍යන්තර පරීක්ෂාවන් සිදු කිරීමද ඉතා වැදගත් වන බවයි. සියත ප්‍රධාන පොත් මධ්‍යන 12ට බලාපොරොත්තු වන්න.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0117888666 98.2 98.4 Siyata

0: Sai Wissa. See you at the 2020.
1: කලින් කිව්වනේ මේ ටර්නින් පොයින්ට් ගැන කතා කරනකොට වායෝ බෑන්ඩ් එකට එකතු වෙන එක සහ වායෝ බෑන්ඩ් එකෙන් වෙන් වෙන එක ගැන. කොහොමද වායෝ බෑන්ඩ් එකට එකතු වෙන එක වෙන්නේ?
2: මෙහෙමයි, මම 2012 සිට 15 දක්වා මම ඇංගලුම් කර්මාන්ත සමූහ ව්‍යාපාරයක මං එතකොට වැඩ කරනවා. ඒ අතරම හොඳ ජොබ් එකක්, ඒක කිසිම කරදරයක් තිබ්බේ නැහැ. අපේ ග්‍රෝත් එකකුත් තිබ්බ. හැබැයි මම මට තේරිච්ච දා තමයි මියුසික් කරන්න මට කියන්නේ වෙලාව මදි වුණා. සහ ඇත්තටම මම මියුසික්කින්ද මම ඒ ජොබ් එකේ ඉස්සරහට යන්න තිබ්බ අවස්ථාවව නැති
1: කරගත්තා.
2: නැති කරගත්ත කියන්නේ මෙහෙමයි, කියන්නේ මට මතකයි හොඳ අවස්ථාවක්. ඒකේ මම හිටියේ කම්ප්ලයන්ස් කියන පැත්තේ, කියන්නේ පරිසරය සුරකීම කියන පැත්තේ තමයි මම හිටියේ. හැබැයි මේන් ප්‍රොඩක්ෂන් එකට සම්බන්ධ වෙලා ඉදිරියට යන්න මට අවස්ථාවක් හම්බුණා ඒ CEO මට කතා කරලා. හැබැයි ඒ වෙලාවේ මම ඒකට බැහැයි කිව්වා. මොකද ඒක මම කිව්වා මම දැන් කරගෙන ඉන්නේ කරන්නම්. මොකද ඒකේ ෂිෆ්ට් බේසිස් එකක් තිබ්බේ, උදේ 6 සිට හවස 2 දක්වා එක සතියක්.
1: දෙකේ ඉඳන්
2: සෙන්සුරාදා, ඊළඟ සතියේ සෞන්දර්ය සෙන්සුරාදා දෙකේ ඉඳන් 10 වෙනකම්
1: ෂිෆ්ට් එකක්
2: විදිහට. ඔව්, ෂිෆ්ට් එකක් විදිහට. එතකොට මම ෂිෆ්ට් එකට ගියොත් එහෙම ඉතින් මට සින්දු කියන වැඩේ කරන්න වෙන්නේ නැහැ නේ. කියන්නේ
1: වෙඩින්
2: සරමේම තින් කරලා. ඉතින් මම ඒකට බෑ, මම මේ ඉන්න විදිය හොඳයි කියලා බොස්ට කිව්වා. බොසුත් ඉතින් ඒක ආදරෙන් පිළිගත්තා. හැබැයි මට තේරුණා ඉතින් මං ජොබ් එක ඉස්සරහට යන්නෙත් නැහැ, මියුසික් ඉන්න මියුසික් වල ඉස්සරහට යන්නේ ජොබ්
1: එක.
2: ඒකත් තෝරගන්න කාලේ හරි කියලා මම 2014 විතර කෞෂාන් විජේසූරිය අපේ සංගීතයේ පුතා, එයා එතකොට වායෝගේ ඩ්‍රම්ස් ගහනවා. එයා මගේ මිත්‍රෙක්. එයා මොකද චකිතයට එහෙම හරි ආදරෙයි, රොක් සීන් එකේ හිටපු එක්කෙනෙක්. එයා මම කිව්වා, කියන්නේ වායෝ ගැන නෙමෙයි, මං කිව්වේ මොකක් හරි වාට බෑන්ඩ් එකක් ආවුනොත් එහෙම මට ෆුල් ටයිම් ගන්න පුළුවන්. සහ කියන්නේ එයා දන්නවා මගේ ටේස්ට් එක, සීන් එක නේද. හම්බුණු බෑන්ඩ් එකක් මට මාව මේ බෑන්ඩ් එකට සෙට් කරන්න. එතකොට ඒක කියලා තරුද්දක් විතර ගියා. එයාටත් එහෙම වෙන බෑන්ඩ් එකක් එහෙම සෙට් වෙන්නේ නැහැ, මට සෙට් වෙන ටයිප් එක එකක්. එයා ඊට පස්සේ වායෝ එකේ පොඩි පොඩි චේන්ජස් වීගෙන යනකොට මෙන්න මෙහෙමයි බෑන්ඩ් එකේ කට්ටියක් අයින් වෙනවා එහෙම කියන තැන හිටියා. බෑන්ඩ් එක කියන්නේ බෑන්ඩ් එකේ කට්ටියක් අයින් වෙනවා, ඊට පස්සේ බෑන්ඩ් එක නවත්තන්නත් වගේ යන ටයිප් එක දිනා. අපි වැඩ ටිකක් තියෙනවා, ඒ වැඩ ටිකට අපි සෙට් වෙමු වගේක් තමයි කියන්නේ මාව ගන්න කැමති වගේක් කිව්වා. ඒක සංගීතයයා මට කතා කරා මම වැඩවලේ ඉන්නකොට. ඊට පස්සේ අපි දවසක් සෙට් වෙලා ඉතින් ජෑම් කරනවා කියලා කියනවා.
1: ඒ කියන්නේ බෑන්ඩ්ස් වලට ගන්නකොටත් පොඩි ටෙස්ට් එකක් වගේ
2: තියෙනවා. ඔඩිෂන් එකක්ම නෙමෙයි ඉතින් ඒක, ඔඩිෂන් එකක් කියලා කියන්නේ ටෙස්ට් එකක් වගේ කියන්න බෑ. නිකන් මාත් එක්ක එකතු වෙලා ජෑමක් දානවා කියලා කියන්නේ.
1: හා හා
2: හා. ඒගොල්ලන්ගේ සංගීතයට මම සිං කරනවා, මම ඒගොල්ලන්ගේ සිං කරනකොට මම ඒවට හාමනයිස් කරනවා. ඒ වගේ පොඩි සෙෂන් එකක්
1: ජෑමක්.
2: ඉවාව මල්ලි කැමති, ඒක ඉවරලා මල්ලි කැමතිද අපිත් එක්ක සෙට් වෙන්න කියලා ඇහුවා. මම හරි කියලා මගේ ඩිසිෂන් එක ඒ වෙලාවෙම හා කියලා කිව්වා. ඊට පස්සේ තමයි ඉතින් අම්මලා තාත්තලාට කියලා මෙන්න මෙහෙම මම අයින් වෙනවා කියලා. එතන පොඩි තාත්තනම්
1: අවුලක්
2: තිබ්බේ නැහැ. තාත්ත කිව්වා හරි වාටර් එකක් දෙන්නට. ඉතින් හිතේ චකිතයක් තියෙනද? අම්ම නම් පොඩ්ඩක් අකමැති අකමැත්ත පෙන්නවා. පස්සේ ඉතින් කාලයත් එක්ක ඒගොල්ලෝ තේරුණා මේක තමයි මට හරියන වැඩේ කියලා. දැන් ඉතින් ඒගොල්ලෝ මගේ හැම දෙයකටම ඉතින් සපෝට් එක දෙන්නේ. දැන් මේ වෙලාවේ අකමැත්තෙන් වුණත් හැම දෙයකටම සපෝට් කරේ අම්මයි තාත්තයි තමයි ඉතින්.
1: එහෙම තමයි වායෝ බෑන්ඩ් එකත් එක්ක සම්බන්ධනේ. ඇයි වායෝ බෑන්ඩ් එකෙන් අයින් වෙන්නේ?
2: අයින් වෙන්නේ ඇත්තටම මං එහෙම බෑන්ඩ් එකේ වැඩකටවත් මට එහෙම තනියෙන් ගමනක් යන්න කියලාවත් නෙමෙයි. මට රට යන්න, මම මියුසික් සම්බන්ධව කිසිම හැදෑරීමක් කරලා තිබෙන්නේ නැහැ. හැදෑරීමක් කියන්නේ විධිමත් හැදෑරීමක්. ඒ කියන්නේ මම ඉගෙනගෙන self learning එකක් තිබෙන්නේ. සායේ තිබ්බ talent එක ඒවෙන් තමයි මම වැඩ කරේ. හැබැයි මට ඕන වුණා මොකක් හරි paper qualification එකක් මම කරේ ලබා ගන්න, සහ පිටරට industry එකේ ගිහිල්ලා පොඩ වැඩ කරලා බලන්න කොහොමද මේ industry එක වෙන්නේ, හොඳද නරකද, ලංකාව ඊට වඩා හොඳද. I will never know නේ. මම ඒක දැනගන්න මම කවදාවත් දැනගන්නේ නැහැ. මම ඒක try කරේ නැත්තම්. ඒක නිසා ඒ රට යන්න තමයි මම අයින් වුණේ බෑන්ඩ් එකේ. දැසේ අයින්වෙලා රට යනකං මම මගේ ඇල්බම් මෙහෙකුයි මගේ ශෝස්තුනකුයි කරලා පොඩ්ඩක් මට නම තියලා යන්න ඕනේ කියල එකක් හිතුණා. කවදාවත් ආපහු ආවෙ නැත්තම් මං
1: ලංකාවට. මේ හිටියන්නේ කොහෙද ගියේ?
2: කැනඩාවෙන ගියේ.
1: හා හා
2: හා. එහේ සෙට් වෙලා එහෙම අන්දිකටම හිටියොත් එහෙම අඩුම ගන්න කොන්සර්ට් තුනකුයි ඇල්බම් එකකුයි කරා කියලා කියන එක ඉතිහාසෙ තියෙනවනේ. මගේ ඉතිහාසෙ සාමං ඒක ගැන දුක් වෙන්නේ නැහැ. අපි දිහා ගිහිලා ආපහු ආවම
1: අවුරුදු කීයකින් එන්නේ?
2: අවුරුදු දෙකමාරක් විතර යනවා. 2019 අගෝස්තු වල ගියාම 2022 ජනවාරි මාස තමයි එන්නේ.
1: ඇවිල්ලා ආපහු
2: අපවිදි මේ වැඩේ කරගෙන මට එතකොට ලංකාවට තියෙන ආදරේ තවත් වැඩි වුණා. මේ
1: ඒ දවස්වල පොඩ්ඩක් ක්‍රයිසිස් කාලේ
2: ක්‍රයිසිස් මොන මගුල තිබ්බත් දැන් නම් ලංකාව දාලා යන්නේ කියන තැන ඉන්නවා ඉතින්. ඒක
1: ඉන්නවනේ නේ මේකේ පය ගහලා ඉද්දි නම් සතුටුයි.
2: ඔව් සහ ඉතින් ඒක එක එක්කෙනාට සාපේක්ෂයි. ඒ කියන්නේ තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් පිටරට ඇත්තනම් ලංකාවට වඩා හොඳයි කියලා. හැබැයි මට එහෙම හිතෙන්නේ නැහැ. එකක් ඉතින් මගේ දෙමව්පියන් මෙහි ඉන්න සහ මගේ යාළුව සෙට් එක ඒ මොනවා නැති වුණත් ඇත්තටම මේ ලංකාවේ ජීවන ජීවිතේ සුන්දරයි කියන එක තේරුනේ ගිහිල්ලා ඒ අත්දැකීම ගත්තට පස්සේ තමයි.
1: රයිට් අපි පොඩි බ්‍රේක් එකක් කරන් යමු.

0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited Sri Lanka Maha Bank-ේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල්
1: සමාගම. 20 and upgrade.
2: අලුත් සොන් එකක්ද?
1: නෑ, දැන් සිංගර් එකකින් Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
3: Upgrade වෙන laptops ගන්න සිංගර් එකට අදම එන්න.
4: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනේ සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0718 311 377. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකින්.
6: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
7: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
8: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
9: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
10: සතුට රස ගුණ මුසුවෙනා, කැමවල රස සුරකෙනා.
11: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
12: මුළු පවුලටම මගේ ගානටම.
13: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
14: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
15: ගන්න ලයිසන් එක
16: දැන් හරිනේ අමාරු.
14: ලයිෆ් එකේ කටත් පොඩ්ඩක් වැඩි.
13: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
14: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
13: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
14: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15%ක පොලිය ඕන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත් ඉතින් නේද?
4: දෙවනසෙකුලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 98.4

0: හරිම ලස්සනයි මේ අනාවැකයක් සින්දු. ඒකට විශේෂ වූ කාරණාවක් තියෙනවා දේ සින්දු හැදෙන්න.
1: අනාවැකයක් හැදුනේ ඔගේ වචන පෙළ තමයි මුලින් හැදුනේ. අචල සොලමන්ස් වචන පෙළ ලිව්වේ ඒ කාලේ මම හිතන්නේ ඔක 2015-16 වගේ ජනාධිපතිවරණයත් එක්ක. අර මතකද ජ්‍යොතිෂඥයෝ මේ අනාවැකි කියන්න ගත්තේ?
0: ඔව්.
1: එතකොට මේ අහවලා ජනාධිපති වෙනවා, මෙයා ජනාධිපති වෙනවා, බොරු කියලා මාට්ටුත් උනා, කියන්නේ ඒවා බොරු වුණා,
0: නැත්ත
1: වුණා. ඒ කාලේ තමයි මේ අචලයියට ඔය ඇවිල්ලා තියෙන්නේ. දැන් අනාවැකියක් දැන් මේ ජනාධිපතිවරණය වෙනුවෙන්, ඒ කියන්නේ අනාවැකියක් කිව්වොත් ආදරේ වෙනුවෙන් කියන එක තමයි යට ඇවිල්ලා තියෙන්නේ ඔළුවට මුනි. අනාවැකියක් කියනවා නම් ආදරේ වෙනුවෙන්. එතකොට ඊට පස්සම ඊටට ගැලද තින අදහස පිපෙනවා. ඊට
0: පස්සම සින්දු ආඩි කෙලින් මෙනවද කොහොමද?
1: නෑ, ඒක අරුණ අයියා අරුණ ගුණවර්ධනට එයා යවලා තිබිලා
0: තියෙනවා.
1: අරුණ අයියා මගේ යනතනක ගීතේ රසිකයෙක්. මම අරුණ අයියාගේ ගිමන් හරින සහ හන්තාන සීනේ ගීතේ වල රසිකයෙක්. අපි දෙන ෆේස්බුක් කරා හම්බුනාම මම දැනේ කන්වර්සේෂන් තමයි ඇති. ෆේස්බුක් කරා හම්බුනාම මම ඉතින් ඔහුට මගේ ආදරේ ගියා පෑවා. ඔහුත් අනිපත් දැන් ඔහු මට වඩා සීනියර් මියුසිෂියන් කෙනෙක් විදියට ඔහු ඔහුගේ ආදරෙත් මට ගියා පෑවා. මේ අනේ මලී යනතනක කියන මම විශ්වෙම වගේ ආසයි. එතකොට මාත් කිව්වා අයියේ බොයි යමරෝද මේ කියන්නේ මම නෑ මම තමයි මුලින්
0: කිව්වේ.
1: වාගේ මේ ගිමන් හරින එකයි මේ හන්තර සීනේ නිකන් ඒක නිකන් මට නිකන් පිස්සුවක් වගේක් මම කිව්වාම මල්ලි අපි වැඩක් කරමු කියලා ඒක කාලෙකුත් ගියා. ඊට පස්සේ මෙන්න මේ සින්දු දෙකක් තියෙනවා කියලා එකක් තමයි අනාවැකියක්, අනිත් එක පස්සේ කාලෙක මම නිකුත් කරා ඒ සින්දුව මගේ ඇල්බම් එකේ. ඔබයි සිහිනලව රැජින සදා කියලා සින්දුවක්. ඇත්තරම ওই සින්දු දෙකෙන් ඒ ඔබයි සිහිනලව කියන එකට තමයි මගේ වැඩි කැමැත්ත තිබ්බේ. අනාවැකියක් කියලත් කැමැත්ත තිබ්බ නැති නෑ. ඒක
0: ගිටා ගහලා
1: මේ ඒක නිකන් එපුවක තිබ්බේ. ඒක මම ගිටා ගහලා මගේ පිච් එක කළා ඇව්වා. එයා මං ඉඳන්නේ ආසාව තිබ්බේ අනාවැකියක් කියලා වෙන්නේ නැති. ඊට පස්සේ එහෙම තමයි අනාවැකියක් තමයි මුලින් රෙකෝඩ් කරන්න එන්නේ. ඔබ සීනල එකත් එනවා, ඒකත් අපි කරනවා.
0: ඊට
1: පස්සේ ඔය දෙකම මං ඉඳන්නේ ලක්ෂාන් ඉදිරිසිංහට වීඩියෝ එක කරන්න ඒවා. එයා කැමති වෙන්නේ අනාවැකියක් එකට. අනාවැකියක් එකට අපි වීඩියෝ කරමු, ඒකට මට හොඳ කන්සෙප්ට් එකක් තියෙනවා කියලා තමයි ඔය වීඩියෝ එක හැදුවේ. ඒ වීඩියෝ එකත් මං ඉඳන් හිටන්නේ හේතුවක්.
0: ඔව් අනිවාර්යයෙන්. ඉතින් ටීවී එකේ
1: හැම
0: සෑහෙන්නේ
1: සෑහනිය. ඉතින් ඊට පස්සේ ඒ සින්දුව ඉතින් දාපු ගමන් හිට වෙන්නේ නැහැ. මේ දැන් තමයි ඇත්තට මේක සෑහෙන මගේ ජනප්‍රිය ගීත තුනක් ගත්තොත් කට්ටිය මගේ කියන්නේ මගේ රසිකයන්ගෙන් ඇහුවොත් එහෙම මොකද්ද ආසුම සින්දු තුන කියලා චකිත යන තැන කයි අනිවාර්යෙන් එනවා. අනාවැකියක් තමයි හුඟක් කලකට
0: ඉන්නට
1: එන්නේ. මම දැන් පරපුර TikTok කරහා සෑහෙන ඕක වැළඳගත්තා.

0: ഡെങ്കു മാരാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: උණ හිසරද මස්පිඩු වේදනාව ඔක්කාරය හෝ වමනය සමෙහි රතු පැහැ ලප විදුරුමසින් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
6: හිනා වෙන්න මෙන්න වෙලාව.
7: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
8: අහසින් වැටෙන එක.
7: ඔව් කියනවා අහසින්.
8: නෑ නෑ, ඒක අපේ රටේ එකක්.
7: කියනකෝ.
8: අර අහසින් වැටෙන එක දෙවිඳක් කරා.
7: ජූලියස් සීසර් කියනවා
9: අහසින් නෙහා තරු මල් දිගේ.
7: මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දෙවිඳක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
10: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive
11: අනුග්‍රහය.
12: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
13: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
14: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
15: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
16: සුබ දවසක්.
17: අලුත් වෙලා,
16: පහසු වෙලා,
17: තෑගි වැඩි වෙලා,
16: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
18: The Palace Gampaha අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0716666222 Prime Residences.
19: නිවාසට අවශ්‍ය හැම දේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
20: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
21: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
22: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
23: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
24: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
25: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 හැඩ වැඩ කාර්යය. david pierce motor company private limited with it.
26: හිරි ගොවි දිවි සරුවේමයි උපන් බිමෙන් මේ සෑම ඔබටයි.
27: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
28: සතුට රස ගුණ මුසුවෙන
27: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
29: මුළු පවුලටම මගේ ගානටම
30: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න.
29: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Vote Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
31: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය David Pieris e-mobility වෙතින් 011 4 700 550.
32: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 011 5 880 400. එල්ලෝ එල්සී රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
33: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
34: මම මගේ මුළු business එකටම SLIC business club ආරක්ෂණයක් දැම්මා.
1: ෂොප් එක හොරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
2: ගන් අතරට සුරසිරුමෙට දැන් මම බය නෑ.
3: ඒක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
4: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්? ඒ මැදට ඩබල් දාලා කන් අබ දෙකකුත් ගහලා.
5: ඇරලාහමි?
4: ඇහුන් නැද්ද මං කියපුවා?
5: නෑ නෑ අහන් හිටියේ.
4: මොනවද අහන් හිටියේ?
5: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
4: හෑ?
5: ඔහුරාලාහමි one and only සින්දු සියත.
29: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකල්.
6: අනුග්‍රහය

0: ඇවිල්ල තිනෝ පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල.
1: මනස්ගතද?
0: සෝරි සර්.
2: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
3: London prison break. Nuwaral bokam berde.
4: Ata BNS Kanchana Ravin Sarit Surit with news.
3: London prison break. Nuwaral bokam berde.
4: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
3: විමසීම් 0856336
4: Organizers and Media Partners
3: Global Events Seetha FM Seetha TV
5: Anuwatai Dashma Deken Anuwatai Dashma 7

0: තැනක තරම් තිබ්බේ නැහැ කියලා කියන්නේ.
1: චකිතයත් එහෙමයි. චකිතයත් මුල් අවුරුදු දෙක තුනේ එහෙම කැම්පස් ක්‍රවුඩ් එකයි ස්කෝල ක්‍රවුඩ් එකයි විතරයි ඇහුවේ. එහෙම ගමක ගිහලා චකිතය කිව්වට කවුරුත් මේ දන්නේ නැහැ. හැබැයි ඉතින් සෝෂල් මීඩියා හරහා සහ රියැලිටි ටීවී හරහා කට්ටිය ගායනා කරලා දැන් ඉතින් මම ලංකාවේ මොන කොනක චකිතය කිව්වත්
0: කට්ටිය
1: දන්නවා. අනාවැකියක් උතේ අනාවැකියක් මම හිතන්නේ views ගත්තත් මම හිතන්නේ නිකන් 30,000 50,000 තමයි බලන අවුරුදු දෙක තුනටම තිබ්බේ. පස්සේ ටික ටික ඒක ජනප්‍රිය වුණා. මම හිතන්නේ නියුරු සෝමරත්න කියලා අපි දන්න මගේ මිත්‍රයා දන්න මගේ සහෝදරයා එයා එයාගේ කැම්පස් එකේ මම හිතන්නේ බෑන්ඩ් එකක් එක ඕක ගායනා කරා. ඒ බෑන්ඩ් කවර්ස් ක්ලබ් කියලා බෑන්ඩ් එකක්. ඒ වර්ෂන් එක අතර ජනප්‍රිය වුණා මගේ තිබ්බ වර්ෂන් එකටත් වඩා වෛරල් වුණා. මම ඒ ගෞරවය එයාටත් දෙනවා. ඔකම ගිහම ඉතින් මේ ඔක දැන් එයත් එක මම සෑහෙන මේ ප්‍රෝග්‍රෑම්ස් එකට කරනවා. ගිහම මේත් මට කියලා තියෙනවා ඒ වට හිටපු අනිත් අය කියලා තියෙනවා ඒ වෙනේ උන්නම් ඔහොම කියන්නේ නෑ බං. මේ ඒ කියන්නේ මං ඉඳ ජනප්‍රිය වුණා කියලා ගීතේ. ඊට පස්සේ චකිතේ වුණා ජනප්‍රිය වෙන මගේ වර්ෂන් එකට වඩා රියැලිටි වල සිං කරපු එක. දසුන් මදුෂාන් රියැලිටි වැඩසටහනක ෆයිනල් එකේ එක කියපු එක සෑහෙන මිනිස්සු අතරට යන හේතුවක් වුණා.
0: ඊට පස්සේ මං හිතන්නේ මේ හනාගේ
1: කට්ටිය එකත් සෑහෙන ගියා. හැබැයි වෙනකොට චකිතේ සෑහෙන
0: ජනප්‍රිය
1: ඉවරයි. යන තැනක ඔන්න ගැලින්ම ඒක වීඩියෝ එක ආපු වැඩි ඒකත් වීඩියෝ එකෙන් තමයි ගියේ. ඔඩියෝ එක දැම්මට එහෙම ලොකෝට කියන වීඩියෝ එකෙන් සෑහෙන ජනප්‍රියත්වයක් ආවා. වෙස්ටලි නාට්‍යේ මං ගානක් ඉල්ලන් යන් අපි ගියම කියන එක රැයින් මිලියන දෙකක් තුනක් විතර ගිහිල්ලා මුළු රටම කියන තත්ත්වයට ඒක මිසිස් පෙරේරා කියන්නේ සෑහෙන ජනප්‍රිය වුණා. ඒක අපේ අරවින්ද අයියා මතක් කරන උනේ ආදරෙන් අපේ ඩීජේ අරා ඔහුගේ ප්‍රෝග්‍රෑම් එක සෑහෙන එක ප්ලේ කරා.
0: ඒ කියන්නේ දැන් අපේ කොහොමත් අපේ ප්ලේලිස්ට් වල අනිවාර්යයෙන්ම තියෙන සින්දුවක් මිසිස් පෙරේරා කියලා. මේ දැන් ඔය මිසිස් පෙරේරා ගැන කියපු හින්දා මේ ප්‍රශ්නෙත් අහන්න ඕනේ. ආයි කවද්ද ඒ වගේ ටයිප් එකේ සින්දුවක් එන්නේ?
1: මිසිස් පෙරේරා ටයිප් එක සින්දුවක් නම් නෙමෙයි, ඊළඟට එන්න තියෙන සින්දුව රෙගේ සින්දුවක්. මිසිස් පෙරේරා රෙගේනේ. රෙගේ කිව්වට කියන්නේ ජොලි රෙගේ
0: ගන්න. ජොලි රෙගේ එකක් නේ.
1: ඊළඟට තියෙන සින්දුව මේ රෙගේ එකක්.
0: ඒ කියන්නේ ජොලි රෙගේ සහ සීරියස්.
1: ජොලි නෙමෙයි නිය පොඩි සීරියස් සහ ජොලියකුත් තියෙනවා.
0: හා. එහෙම එකක් එන්න.
1: ඔව්. ඒක පොඩි ආතල් වැඩක්.
0: ඒ කියන්නේ මම දැක්ක දේ තමයි මිහිදුගේ අර සින්දු ඔක්කොම ගත්තාම නේ මෙන්න තියෙනවා මිසිස් පෙරේරා වගේ නිකන් අමුතු එකක්.
1: ඔව් ඒක උඟක් ඒක අර මගේ නිකන් අර අවුට්ලයර් කියලා කියන්නේ ඒක කියන්නේ නිකන් අර නොගැලපෙන පදේ වගේ එකක්.
0: ඒ වගේ එකක් තමයි.
1: ඔව් ඒක
0: සෑහෙන ජනප්‍රිය වුණා සහ මං හිතන්නේ මිනිස්සු බලාපොරොත්තු වුණා ආයේ ඔයා ඒ වගේ සින්දුවක් කරයි කියලා.
1: තාමත් කට්ටිය කමෙන්ට් කරනවා මිසිස් පෙරේරා වගේක් ඕනේ. අන්න තව අනිත් එක මේ කාලේ ආපහු ජනප්‍රිය වෙන්න හේතුවක් ඒක සෝෂල් මීඩියා. තව හේතුව TikTok වල
0: උයන
1: වීඩියෝ වලත් ඔක දරාට කොනම නැග රිවිසන් මනසුලන් වැල්ල මේක සෝෂල් මීඩියා වල තව ජනප්‍රිය.
0: අපි හන මිසිස් පෙරේරා පොඩක් කියමුද?
1: සුබ රැට කොළඹ නගර පිසං හමන සුලං රැල අමුණ කටට ගේන අමුතු පිටිය හරිම පුදුම දැනුනේ නැන්නේ හිතුනේ නැන්නේ.

0: රයිට් අපි අවසාන කතා බහට ඇවිල්ලා ඉන්නේ. මිහිදුවයි තනියෙන් ඉන්න වෙලාවක අපි කාගේ හරි සින්දු මුමුණනවානේ. ඔයාගේ ඇරෙන්න වැඩිපුරම මුමුණන්නේ මොන සින්දුවද?
1: මං ආස නදීක ජයවර්ධන ගීත ඔක්කොටම වගේ. ඊට පස්සේ මං මේ ළඟදී ආපු ගීත වලින් ඇත්තම යසස්ගේ එහෙම බැලුවම මාගේ දිහා සින්දු රසයි. එතකොට සුනීර ඉතින් මගේ මිත්‍රයා වාතේ ගාන අපි

0: ජනි රක්සින් දු අරියාසයි.
1: ඔයා මේ ක්‍රිකට කෙනෙක් නේ ඒදවසල හෙන ලව් ක්‍රිකට්ට ගැන කතා කරන්න වැැටුනවාගේ
0: ඉතින් එහෙම ගත්තොත් සියුමිනිකි සින්දු උගක් කියවා මස එයාගේ සින්දු උගක් කියම දැන් ලියවු සුම්මාදනු දුලෝල එම ගීතකී පැත්තියෙන ඒ නිතර අපිට හන්න තම්බෙනවා මොකද අපි එක ස්ටේජ්ජකින් වක්කලට සිංකරනවා සුනීර මම මියුරු අෂ්කා සියමිනි සෙට් එකට සිංකරනවා සෑ
1: මෙහේතුගේ දැන් ඊළඟ බලාපොරොත්තුව මොකද්ද මම මේ ෆීල්ඩ් එක ඇතුලේ මාර දැවන්ත තව මොනාද චරිතයක් වෙන්න මම මේ දේවල් කරනවා මේ දේවල් කරනවා කියලා එහෙම බලාපොරොත්තුවක් තියෙනවද
0: නෑ දැවන්ත වෙන්න නම් බලාපොරොත්තු වෙන්න මේ ඉන්න සයිස් එක ඇති
1: මොකද
0: අඩි
1: හයයි කියද
0: එකයි
1: හයයි එකයිනේ
0: එතකොට එහෙම බලාපොරොත්තු නැහැ හැබැයි ඒ කියන්නේ මම නිර්මාණකරණයේ දෙන්න දිගටම බලාපොරොත්තු වෙනවා ඒ වගේම කොන්සර්ට්ස් කොන්සර්ට් අලුත් කන්සෙප්ට් එකකට කොන්සර්ට් එකක් කරන්න එතකොට තව එක එක ජාති කොන්සර්ට්ස් මම රොක් විතරක් නෙමෙයි මම ඉමෝෂනල් සින්දු කියන කොන්සර්ට් එකක් කරන්න එහෙම එක එක කට්ටියත් එක ෆීචර් වෙලා වැඩක් කරන්න කලබරේට් වෙන්න ඒවට ආසයි
1: ඒ වගේ වැඩ ටිකක් අපි ඉස්සරහට දකින්න පුළුවන් වෙයි.
0: ඔව්.
1: අනිවාර්යෙන් එහෙනම් ඉතින් ඉස්සරහට වැඩ කටයුතු හැමදාම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන. චාට් ෂෝ එකත් එක්ක එකතු වුණාට thank you. ජය වේවා.
0: ජය වේවා. සියතට හැමදාම තාදරේ thank you. මං සෑයන කාලයක් තිස්සේ සියතත් එක්ක වැඩ කරනවා. මගේ කන්සර්ට් එකේ මීඩියා ස්පොන්සර්ත් ඔයගොල්ලෝ මාධ්‍ය ජාලයේම. ඉතින් හැමෝම ආදරෙන් මතක් කරනවා මේ ඉන්න කට්ටිය සහ සියත අහන් ඉන්න කට්ටිය. මට සෑයන ආදරයක් ලබා දෙනවා ඒ ආදරය දිගටම ලබා දෙන්න සා මමත් ඔයගලන්ට ආදරය කියලා තමයි කියන්නේ
1: ජය වේවා
0: ජය වේවා

0: සිය දපත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් දීලාගෙන ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: පරා ගානක් කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
0: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: CDB ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සමපොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111738388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
5: මාර්ගය. අද කෑමක නම් කෑම රසටම තිබුණා
6: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක්ක මගේ ආදර නියන්ට සතුට රසගෙන එක්කලා.
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
7: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා. 60%ක් ඩිස්කවුන්ට් අරගෙන මේ අමුදෙතාවා.
8: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූනි 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්
9: එකේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
11: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
12: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
0: සියත පොකට් මනී.

0: ගත දිවයිනපුරා
1: දැම් වෙලාව දවල් තුොරහයි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ඇසට්ලයින් ෆිනස් වෙතින් බෙස්ට් බයිකට බෙස්ට ඩීල් එක ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛාවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසිං, පහසු ලීසිං වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අදම එන්න අදමාරන් යන්න අමතන්න 0114 700.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඩෙංගු මරණ 61ක්. ශ්‍රී ලංකේකින් දෙදෙනෙක් ඉන්දිය පොලිස් අත්අඩංගුවට. ගුරු හිඟයක් ගැන වෘත්තීය සමිති වලින් චෝදනා. තලේ මන්නාරම මාර්ගයේ දුම්රිය සංඥා දෝෂයක්. ඉන්දියාවේ සිසු විරෝධතා උත්සන්න වේ.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය. රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 0111 888 666.
1: ඩෙංගු මරණ 61ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 80,905ක්. ගම්පා දිස්ත්‍රික්කෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 17,135ක්. කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 16,140ක්. ජූලි මාසයේ පමණක් රෝගීන් 25,530ක් වාර්තා වුණා. ඩෙංගු අධිවසංගත තත්ත්වයක් ඇති විය හැකි බවට හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස සංඛ්‍යාව 175ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ. ඩෙංගු මදුරන් බෝවීම නිවාස පරිසර තුළද සිදුවිය හැකි බැවින් පරිසරය තුළ මෙන්ම නිවාස පිළිබඳවද අවධානයෙන් පසුවන ලෙසයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පැවසුවේ. ඒ සභාපති නජිත් සුමනසේන සඳහන් කළේ නිවාස අභ්‍යන්තර පරීක්ෂාවන් සිදු කිරීමද ඉතා වැදගත් වන බවයි.
3: කීට විද්‍යාංගදාගම කීට විද්‍යා දත්තවලට අනුව දැනට කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵල අනුව අපිට පේනවා දැනට අවදානම්ම ප්‍රදේශයේ වෙන බස්නාහිර පළාතෙත් ඒ වගේම අනිකුත් ඔය මාතර මහනුවර හම්බන්තොට මාතර වගේ ප්‍රදේශවල පසුගිය කාලේ තිබුණු ඊඩිසීටිප්පය මතුරු වගේ තිබුණු වැඩිවීම දැන් යම් තාක් දුරට අඩු වෙලා තියෙනවා. පයේ පාලනයක් තියෙනවා. ඒ වගේම අපිට පේනවා මේ පරිසරයේ පිරිසිදු කර ගැනීමේ වැඩසටහන්වල සාර්ථකය අනුව නිවාස පරීක්ෂා කරාම කන්ටේනර් දර්ශකය ඉතා පහළ මට්ටමක තියෙනවා. ඒ නිසා අපිට වර්ෂාව කඩින් කඩ ලැබුණත් කන්ටේනර් ප්‍රමාණය අඩු වෙනවා නම් මදුරු බෝවෙන ස්ථාන ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා අපි ජනතාව ඉල්ලන්නේ මේ කාරණය විශේෂයෙන්ම. නමුත් අපේ සෞඛ්‍ය කීට විද්‍යාඥයන් කරපු පරීක්ෂණවල අපිට අපි මහජනතාවටත් මාධ්‍යමගින් හඳුන්වලා දුන්න නිවාස ඇතුලේ බෝවෙන ස්ථාන යම් ප්‍රමාණයක ඉහළ යාමක් පෙන්නුම් කරනවා. නිවාස ඇතුලේ තියෙන ශීතකරණ සහ වතුර එකතු වෙන භාජන තියෙනවා. ඒ සඳහා මදුරු වාගේ වැඩි කැමැත්ත දක්වනවා. අනිකුත් බොහොම ස්ථාන නැති නිසා අපි ජනතාවගේ ඉල්ලා සිටිනවා සෑම නිවාසික අභ්‍යන්තර පරීක්ෂා කිරීම දුෂ්කර නිසා ජනතාව ඒ නිවාස ඇතුළත පරිසර පරීක්ෂා කර ගැනීම සඳහා තමා විසින්ම ක්‍රමවේදයක් අනුගමනය කරන්න කියලා.
1: නීති විරෝධී ලෙස බෝට්ටුවකින් ධනුෂ්කොඩි වෙත පැමිණි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ඉන්දිය වෙරළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 සහ 31 යන වයසල පසුවන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. පසුගිය බ්‍රහස්පතින්දා වත්තල ප්‍රදේශයේ සිදු වෙඩි තැබීමට මොවුන් සම්බන්ධ දැයි පරීක්ෂා කිරීම සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.A. වුඩ්ල පැවසුවේ. පොලිසිය පැවසුවේ මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිව ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු 3ක්ද පවතින බවයි. සැකකරුවන් මේ වන විට තිරුචි මධ්‍යම බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇති විශේෂ කඳුරකට රැගෙන ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ සතියක් ඇතුළත ඔවුන් ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවයි. මෙම සැකකරුවන් දෙදෙනා පසුගිය 23 වනදා පේසාලේ ප්‍රදේශයේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියා බලා පිටත්ව ගොස් තිබෙනවා. වත්තල කදිරාණ පල්ලියවත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබා දීමේ චෝදනා මත කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 4 දෙනෙකු ඊ අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරිය ෆෙවොට්ල පැවසුවේ සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳුම් නියෝග ලබා ගැනීමට කටයුතු කරන බවයි. වෙඩි තැබීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පත්කර ඇති පොලිස් කණ්ඩායම් ගණන 5ක්. මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන මට්ටක්කුලියේ කුඩි රෝෂන් නැමැත්තා ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර තිබූ නමුත් ඉලක්කයේ වැරදීමෙන් ඔහු අසල සිටි පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බවයි පොලිසිය පැවසුවේ. වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීම් 21ක් සිදුව තිබෙනවා. ඉන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 14ක්. නඩුකටයුතු අවසන් වූ හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය තොගයක් අද විනාශ කිරීමට නියමිතව තිබෙනවා. ඒ පුත්තලම වනාතවිල්ලුව ලැක්ටුවත් ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති දහනඋදුනේදී මෙලෙස දහනය කරු ලබන්නේ මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුකටයුතු අවසන් වූ හෙරොයින් කිලෝ 99ක් සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව බාර ඇති නඩුකටයුතු අවසන් වූ දිවයිනේ විවිධ අධිකරණ මගින් විනාශ කිරීමට නියෝග කළ මත්ද්‍රව්‍ය තොගයක්. අදාළ මත්ද්‍රව්‍ය තොගේ දැඩි ආරක්ෂාව මැද්දේ ලැක්ටුවත් ප්‍රදේශයට රැගෙන යාමට නියමිතයි. මේ අතර රුපියල් මිලියන 110කට ආසන්න වටිනාකමක් සහිත කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 79 හැවිරිදි ස්පාඤ්ඤ ජාතිකයෙක්. කොකේන් මත්ද්‍රව්‍ය තොගේ මුළු බර කිලෝ 2කට වැඩි බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසුවේ. කඩිනමින් පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට රජය කටයුතු කළ යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
4: සමාජය තුළ පැරදිලා තියෙන්නේ මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවෙන් පිට පැරදිලා තියෙන. පාර්ලිමේන්තුව තුල තුනින් දෙකක් තියෙන්න පුළුවන්. අපි කියන්නේ මේ රටේ ජනතාව මේ වෙනකොට තේරුම් අරගත්ත රැවටුණා කියලා. දැන් පාර්ලිමේන්තුවේ තුනින් දෙකක් තියෙනවා. මුළු රටම මේගොල්ලෝ එක්ක නම් පළාත් සභා මැතිවරණේ තියන්නේ. එච්චරයි තියෙන්නේ. පළාත් සභා මැතිවරණේ තියන්නේ නැතුව වංගු ගන්න ඉත මොකටද කියන එක දන්නවා. මේ රට අධිකරණ එදා මීගමුවේ වෙච්ච දේ වෙන මොනවත් නෙමෙයි මුළු රටේම වෙලා තියෙන්නේ. මීගමුවේ වෙච්ච සිද්ධිය එක සිද්ධියක්. අද මුළු රටම මීගමුව වන්දනාගාරයේ වෙච්ච සිද්ධිය හා සමානයි විනාශ වෙලා තියෙන්නේ. මේ රට හැම පැත්තකින්ම හැම අංශයකින්ම විනාශ වෙලා තියෙන්නේ.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පැවසුවේ ආණ්ඩුවට නිසි දැක්මක් නොමැති බවයි.
5: හාල් වලට නිසි මිලක් නැහැ ගොවියන්ට. ඒ වගේම පැහැදිලිවම මේ රටේ අධිකරණ ශේෂ්ත්‍රයේ පිළිබඳව තිබෙන ගැටලු පිළිබඳව නීතිඥ ප්‍රජාව අද එළියට අවිලා කතා කරනවා. සෞඛ්‍ය ශේෂ්ත්‍රය අද කඩාගෙන වැටලා තියෙනවා. අද වෛද්‍යවරු ඒ පිළිබඳව දිගින් දිගටම කතා කරනවා. ඒත් එක්කම විභාග කල්යෑම පිළිබඳව පාසල් දරුවන් කතා කරනවා. එක බැලුවාම විශේෂයෙන්ම රට ඉදිරියට යන්නේ නැහැ. අද රට ආපස්සට යන්නේ. රටේ ආර්ථිකය කඩා වැටලා තිබෙනවා. ඉතින් මං හිතන්නේ ආණ්ඩුවේ නොහැකියාව දිනින් දින පෙන්නමින්
1: මේ සමගයේ ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන්.
6: ආණ්ඩුවේ තිබෙන ආකර්ෂණය, ආණ්ඩුවේ තිබෙන විශ්වාසය දවස ගානේ අඩු වෙනවයි කියන එක ඉතින් සිරු දෙනාම දන්න කරුණක් නේ. ඒක අලුත් දෙයක් නෙමෙයි. දැන් ඒගොල්ලෝ දැන් ඕකනේ කරේ කවුද කෙහෙලිය රඹුක් වෙල්ලට අපි විශ්වාස බංගේ ගෙනාවානේ. අපි පරාද වුණානේ. පොහොට්ටුවේ ඉන්න ඔක්කොමලා ආරක්ෂා කරානේ කෙහෙලියව. අන්තිමට කෙහෙලිය අද වැඩිකාරයෙක් වෙලා ඉන්නවානේ. අහිරේ ගියානේ. ඒ වගේ මෙතුමන්ලා කිව්වේ අපි එහෙම කරන්නේ නැහැ.
1: නියෝජ්‍ය අමාත්‍ය රංග ගුණසේකර පැවසුවේ විපක්ෂයේ කුමක් පැවසුවද ආණ්ඩුව සිදු කරන්නේ නිවැරදි දේ පමණක් බවයි.
7: ඔව් ඒකේ මම හිතන්නේ මේ කට්ටිය ඔක්කොම ගත්තොත් එහෙම ඔක්කොම අපේ රටේ අපරාධකරුවන් තමයි හිටියේ. يعني මම දැක්කා එක වෙලාවක ඇතුළට යනවා නාම රාජපක්ෂ දැන්ට ගත්තොත් එහෙම ක්‍රිෂ්ණඩුවට අනුව අත්තරංගුවට පත් වෙලා අපමත සිටින කෙනෙක්. මම දැක්කා රනිල් වික්‍රමසිංහ ඇතුළට යනවා ගත්තොත් එහෙම අපේ රටේ ජනතාවගේ මුදල් පුද්ගලික එකට අවභාවිතා කරලා ඒකට අප පිට ඉන්න කෙනෙක්. ඊට පස්සේ තවත් සෙට් එකක්ම හිටියා අප පිට ඉන්න කට්ටිය. ඒ වගේම ඉස්සරහට දැන්ට විමර්ශන වෙන නඩු පිළිබඳ තියෙන කට්ටිය. අපේ රටේ කියන්නේ විහිළුකාරීකම තමයි අපේ රටේ දේශපාලන අපරාධකරුවන් එකතු වෙලා ලෑස්ති වෙනවා අධිකරණයේ ස්වාධීනත්වය ගේන. ඒක තමයි තියෙන විහිළුව.
1: අමරිකාව සමග සිදු කරන ආනයන සාපනයන තවදුරටත් වර්ධනය කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. ඒ සභාපති මංගල විජේසිංහ පැවසුවේ වාර්ෂිකව බිලියන 3කට වැඩි ආනයනයක් ඇමරිකාව සමග සිදු කරන බවයි.
8: ලංකාවේ විශේෂයෙන්ම අපි බහන්ද ඇමරිකා සත් ජනපදයෙන් අපි බහන්ද අපනයනය කරනවා වාර්ෂිකව බිලියන 3ක ප්‍රමාණයක්. හැබැයි අපි ආනයනය කරන්නේ ඩොලර් මිලියන 400ක් ප්‍රමාණයක්. හැබැයි ඊට පස්සේ පසු කාලයේදී විශේෂයෙන්ම ඇමරිකාව හා සම්බන්ධ කරන ආනයන ප්‍රමාණය ලංකාවේ වැඩි වෙලා තියෙන එක ඉතාමත් හොඳයි. මොකද සමහර බහන්ඩ විශේෂයෙන්ම ගෑස් වගේ දේවල් ඇමරිකාව හරහා තමයි ලංකාව ගේන්නේ තතරංකාරී මිලකට. ඒ අනුව ඇමරිකාව හරහා කරන ආනයන කටයුතු දැන් වැඩි වෙලා තියෙනවා. මම හිතන්නේ ඉදිරි සාකච්ඡාවක ඉල්ලීම් තිබෙ මුල් කාලයේදී විශේෂයෙන්ම ඇමරිකාවෙන් කරන ආනයන කරන බහන්ඩ තරංකාරී මට්ටමින් මිල ගණන් වලට ගන්න කියලා. ඒ අනුව මම හිතන්නේ බොහෝ අපරාධ ප්‍රමාණයක් ආනයන ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා. ඉතින් අමතරව තව සාකච්ඡා මට්ටමින්
1: ඩොලරේ විකුණුම් මගේ අද සටහන් වූයේ රුපියල් 340ක් ලෙසයි. ඩොලරේ ගැනුම් මගේ රුපියල් 331ක්. මාස කිහිපයක් වසා දමා තිබූ තලේ මන්නාරම මාර්ගයේ දුම්රිය සංඥා යථාතත්වයට පත්කිරීමකින් තොර දුම්රිය දහවණයට පීවරගෙන ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. ඒ සභාපති සුමේද සෝමරත්න පැවසුවේ අනාරක්ෂිත ලෙස දුම්රිය දහවණය කිරීම සඳහා පීවර ගැනීම අනුමත කළ නොහැකි බවයි.
9: මාස 8ක 9ක විතර කාලයක් දික්කවලින් පසුව තලෙමන්නාරම් මාර්ගයේ දුම්රිය දාවණේ නැහිටලා තිබුණා. මාර්ගය සකස් කරලා දුම්රිය දාවණේ සිද්ධ වෙන්නේ නැහැ. දිගින් දිගටම තිබිලා ඊයේ දිනේදී නැවත දුම්රිය ගමන් ආරම්භ කරන්න කටයුතු කළා. නමුත් පළ ඇතුව අවශ්‍ය යටිතල පහසුකම් ක්‍රියාත්මක කරන්නේ නැතුව දුම්රිය දාවණේ ආරම්භ කිරීමෙන් ගැටලුකාරී තත්ත්වයකට දුම්රිය ස්ථානාධිපතිතුරුන් පත් වෙලා තියෙනවා. වර්ණ සංඥා පද්ධතියල ගැටලු තියෙනවා. තලෙමන්නාරම දුම්රිය ස්ථානයේ තමයි දුම්රිය එන්ජින් හැරවීම දුවෙන්නේ. එතන වර්ණ සංඥාවලට විදුලිය සපයන රිලේ හවුස් වල විදුලිය විසන්ධි කරලා තියෙනවා දැන් මාසයකට අධික කාලයකදී.
1: දුම්රිය සංඥා දෝෂ හේතුවෙන් දෛනිකව ඇතිවන දුම්රිය ප්‍රමාදයන් බහුල බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ සභාපති සුමේද සෝමරත්න පැවසුවේ.
9: සාමාන්‍යයෙන් ක්‍රමවේදයෙන් පරිබාහිරව මේක කටයුතු කරන්න යාමෙන් දුම්රිය ප්‍රමාද වීම සහ අනාරක්ෂිත තත්ත්වයක් තියෙනවා. ඒක තමයි මේ මාර්ගයේ ප්‍රධාන මාර්ගයක් හරහා යන දුම්රිය හරස් මාර්ග තියෙනවා. මේ වගේ සංඥා ක්‍රියාත්මක නොවීම නිසා වාහනවල යන අය සහ ආකාරයට මේ මාර්ග භාවිතා කරන්න දැඩි අසීරුතාවයකට ගැටලුවකට පත් වෙනවා. ඉතින් මේවා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීමෙන් නිසි සම්බන්ධීකරණයකින් කළමනාකරණයකින් තොරව කටයුතු කිරීම නිසා ගමන් ආරම්භ කරපු දුම්රිය පවා හරියාකාරව ධාවනය කරන්න කටයුතු කරන්නේ නැහැ. මේ තත්ත්වය තමයි දුම්රිය දෙපාර්තමේන්තුවේ තියෙන්නේ. මේ කඩා වැටීම දිනෙන් දින ඉහළ යන තත්ත්වයක් තමයි තියෙන්නේ.
1: දිට්වා සුළුකුණාටුවෙන් පසු ගමනාගමනේ නවතා දැමු තලෙමන්නාරම දුම්රිය ඊයේ සිට නැවත ගමන් ආරම්භ කළා. පාසල් රැසක ගුරු හිඟයක් පවතින බව ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා. ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්කමෙන්.
10: මේ වෙන විට අධ්‍යාපන ශාස්ත්‍රයේ මතුවලා තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ගත්තම ප්‍රධාන වශයෙන්ම තියෙන ප්‍රශ්න තමයි ගුරුවරුන්ගේ. දැන් මේ ගුරුවරුන්ගේ සම්බන්ධයෙන් අපි දැක්ක මේ පෞද්ගලික දිනවල පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරලා තියෙද්දිත් අධ්‍යාපන ඇමතිවරයා නියෝජ්‍ය ඇමතිවරයා දුන්න උත්තර ගත්තට පස්සේ අපිට පේන්නේ මේ කිසිම ප්‍රශ්නයකට උත්තරයක් නැහැ කියන එක. විශේෂයෙන් අධ්‍යාපන ශාස්ත්‍රයේ 40,000කට වැඩි ගුරුවරුන්ගේක් තියෙද්දි ඔවුන් බඳව ගන්න යන 23,000. මේ 23,000ගෙන රවුම් කර කර අධ්‍යාපන ඇමතිවරයයි අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයයි පාර්ලිමේන්තුවේ උත්තර දෙනවා. නමුත් මේකට සැබෑ විසඳුමක් දෙන්න උන්ට තවමත් හැකියාවක් වෙලා නැහැ. මේක ප්‍රධාන ප්‍රශ්නයකට දෙනවා.
1: මේ අතර පරිපූර්ක වෘත්තීය වේදින් කාණ්ඩ දෙකක් සඳහා බඳවා ගැනීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කළා. සෞඛ්‍ය අමාත්‍යාංශ නිවේදනය කළේ රසායනාගාර කාර්මික විද්‍යාව සහ භෞතික විද්‍යාව යන කාණ්ඩ ඔස්සේ සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීන් බඳවා ගැනීමට නියමිත බවයි. ඉන්දියාවේ සිසු විරෝධතා උත්සන්න වී තිබෙනවා. ඒ මෝදි පාලනයට විරෝධය පළ කරමින් අධ්‍යාපන ශාස්ත්‍රයේ පවතින ගැටලු තරුණයන්ගේ විරකියාව මෙම විරෝධතා ව්‍යාපාරයට ප්‍රධාන හේතුවයි. මේ සඳහා දේශපාලන ව්‍යාපාර කොංග්‍රස් මන්ත්‍රීවරුන්ගේ සහයද හිමිව තිබෙනවා. ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කැබිනට් රැසීම අමතා ප්‍රකාශ කළේ තරුණ ආමන්ත්‍රණ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කිරීම ඉතා වැදගත් බවයි. ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ ලැබගිනි හේතුවෙන් 220,000කට වැඩි පිරිසක් නිවෙස්වලින් ඉවත් කර තිබෙනවා. ප්‍රංශ ජනාධිපති මානුවෙල් මැක්‍රෝන් පැවසුවේ මුදා ගැනීමේ සහන කණ්ඩායම් ලැබගිනි ඇති ප්‍රදේශවලට මේ වන විට යොමු කර ඇති බවයි. ස්පාඤ්ඤ පරිපාලන බලධාරීන් පැවසුවේ මැඩ්‍රිඩ් අගනුවර ආසන්නයේ ලැබගිනි 3ක් පැවතීමෙන් ගින්න පාලනය කර ගැනීමට ගුවන් හමුදා සහයද ලබා ගැනීමට තීරණය කළ බවයි. ස්පාඤ්ඤ රජයේ ජාතික හදිසි අවස්ථාවක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. පුද්ගලින් 40,000කට වැඩි පිරිසකගේ නිවාස අවතානම් බවද ප්‍රකාශයට පත් කළා. ස්පාඤ්ඤ ජනාධිපති ඉසබෙල් ඩියාස් පැවසුවේ ඉතිහාසයේ දරුණුතම උෂ්ණත්වයක් සහ නොනවතින සුළඟ ලැබුගින්න පාලනයට බලපෑම් කරන බවයි. ස්පාඤ්ඤ අගනුවර සිට කිලෝමීටර් 50ක් පමණ දුරින් ලැබුගිනි හට ගැනීම ආරම්භ වී තිබෙනවා. යලි සිරස්තල ඩෙංගු මරණ 61ක්. ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් ඉන්දිය පොලිස් අත්අඩංගුවට. ගුරු හිඟයක් ගැන වෘත්තීය සමිතිවලින් චෝදනා. තලෙමන්නාරම මාර්ගයේ දුම්රිය සංඥා දෝෂයක්. ඉන්දියාවේ සිසු විරෝධතා උත්සන්න වෙයි. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Town.
1: K-pop world ke legends la aima ekathu wenna yanne.
2: World famous big band K-pop band එක එයාලගේ comeback එක confirm කරලා තියෙනවා.
1: එයාලගේ 20th anniversary එක celebrate කරන්න අලුත් album එකකුයි world tour එකකුයි එයාලා announce කරලා තිබුණා. Bang bang bang.
2: පහුගිය කාලෙම members ලගේ personal projects, military services නිසා එකතු වෙලා වැඩ කරන්න බැරි වුණාට ආයේ දිගටම ලස්සන වැඩ ටිකක් එක්ක fans ලගාවට එන්න තමයි එයාලා ලෑස්ති වෙලා ඉන්නේ.
0: Talk of the town.
3: මුළු නගරයක්ම zombies ලගෙන් පිරුණොත්
2: ඒ මැද්දේ ජීවිත බේරගන්න සටන් කරන හීරෝ කෙනෙක් විදිහට රන්වීර් සිංහව බලන්න ලැබුණොත්
1: ඒ තමයි මේ දවස්වල බොලිවුඩ් වල ලොකුම කතාව වෙලා තියෙන ප්‍රලේ මූවි එක.
2: මේ රන්වීර් සිංහගේ අලුත්ම zombi action thriller මූවි එක මේ අගෝස්තු වල ෂූටින් පටන් ගන්න plan කරලා තියෙනවා.
1: පහුගිය දවස්වල මූවි එක delay වෙනවා කියලා ගොඩක් කට කතා පැතිරුණා. හැබැයි producers ලා ඒ හැම කතාවක්ම reject කළා. Shootings වෙනස් වෙලා නැහැ කියලා officially confirm කරලා තියෙනවා.
2: ඉස්සෙල්ලම shootings පටන් ගන්න ඕස්ට්‍රේලියා වලින් කියලා තමයි film crew එක කියලා තිබ්බේ.
0: Talk of the town.
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
5: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
6: we can see ya.

0: LCDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුද්‍රාවක්.
1: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
3: ඩෙංගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක්. ඇඟේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඇඟේ අභ්‍යන්තර අවයව අක්‍රීය වීමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන්. නැත්නම් රුධිර පීඩනය ගොඩක් අඩු වීමක් ඇති විය හැකි.
2: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
4: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
5: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
4: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
5: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බික් රේසර් හෝ බික් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. බික් බොනැන්සා. කැපුවත් දිනුම්, පත්තු කරත් දිනුම්.
1: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515 අමතන්න.
2: ඩිලිවරි පරක්කු වෙලා ඕඩර්ස් මිස් වෙනවද? බිස්නස් එකට තියෙන එක්ස්ප්‍රස්ම විසඳුම Pick Me Flash. Affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ business එකත් express කරන්න Pick Me Flash book කරන්න.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino roofing වෙතින් හඳුන්වා දෙන Rhino premium ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. Rhino roofing වෙතින් හඳුන්වා දෙන Rhino premium roofing sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance We Help.
5: Siri Board සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam. Coca-Cola ඉතිරි රුපියල් 150යි. Astra ඉතිරි රුපියල් 350යි. Kotmale Cheese Wedges ඉතිරි රුපියල් 135යි. Prima කොත්තුමේ chicken රස 35 පැක් එක රුපියල් 240යි. Cargill's Food City.
6: Sir, අපිට තොරතුරක් ලැබිලා තිනෝ potential prison break එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල.
7: මනස්ගතද?
6: Sorry sir.
8: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
9: London prison break. Nuwara Bokamberdi.
10: Ata BNS Kanchana Ravin Sarit Surit with news.
9: London prison break. Nuwara Bokamberdi.
10: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
9: විමසීම් 0856336331
10: Organizers and Media Partners
9: Global Events Sieta FM Sieta TV
11: Sieta Tele Depeh අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
12: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔකට මේ වගේ අලුත් දෙන්නවද?
13: මොකද මේ වගේ කියන්නේ?
11: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්
13: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ
14: එයත් ලස්සනයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්

0: සියත පත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් Life පියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.

0: දහමින් ජීවිතය ආලෝකමත් කරගත්තොත් සසරෙහි කෙලවර දැක ගන්න පුළුවන්.
1: මේ දහම දැක්කේ නෑ කියලා කියන්නෙම මේ සසරම අතරමං වෙනවා. මුළු සසරම අපට අඳුරක් බවට පත් වෙනවා. පින්නවත්
0: කෙලිටි සිතුවිලි සිතින් බැහැර කිරීම ධර්මයට ආරාධනා කිරීමක්.
1: අපි වෛරය මොනම හේතුවක් මතෝ හිත තුළ තබාගෙන කටයුතු කරනවා නම් අනේ කෙනාට ධර්ම මාර්ගයේ ධර්මාවබෝධය ලබන්න පුළුවන්කමක් නැහැ.
0: සසරෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදැසන 7ට සිය තහන්න.
2: සියත බණමඩුව
0: මෙවර දේශකයානෝ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කෙරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
3: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
4: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
5: 20 and upgrade.

0: දෙදහස් විසි පවසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් තහිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්, බියකමින් මවකමින්.
1: Big big දිනුමයි බොන්නන්සා බොන්නන්සා.
2: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේ සර්හෝ, වික්‍රයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
3: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
4: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 467 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්, ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: 98.2 98.7

0: තවල් එකයි විනාඩි එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3-wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3-wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 ICIC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: किया था टॉप स्टोरी
1: අනතුරකින් 19ක් රෝහල් ගත කරයි. බීරවිල ප්‍රදේශයේදී බස් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමේ සිදු අනතුරකින් පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. තුවාල ලැබුවන් අතර පිරිමි පුද්ගල 11 දෙනෙකු සහ කාන්තාවන් 8 දෙනෙකු සිටින බවයි පොලිසිය පැවසුවේ. තිස්ස මහරාම සිට මාතර බලා 10වනියෝ පෞද්ගලික බස් රථයක් බීරවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇසළදී යතුරු පැදියක ගැටි මෙම අනතුරු සිදු වුණා. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් දෙබරවැව රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තත්ත්වයේ පසු සිව් දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්පත්තොට රෝහලට මාරු කර යව ඇති බවයි පොලිසිය පැවසුවේ. දැන් විදෙස් පුවත. ඉන්දියාවේ ජාතික පරීක්ෂණ ඒජන්සිය විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් 47 දෙනෙක් සේවයෙන් ඉවත් කර තිබෙනවා. ඒ විභාගයකට අයත් ප්‍රශ්න පත්‍ර කලින් පිටවීමක් සම්බන්ධයෙන් ඉන්දියා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවසුවේ මේ පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බවයි. නිලධාරීන් 47 දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටද නියමිතයි.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011 87 868 666

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඔබ වැන්දෙව්වා. අද ඒ ඉහළ තනතුරු දරනවා.
2: දවසෙන් සුමානෙන් මාසෙන් ඒව කරන්න බෑ.
3: ගිලෙන නව්වලා මීයෝ ඉන්නේ නෑ. ගිලෙනවා දැනගත්තම මීයා වයින්වා අනිත් පැත්ත.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: විපක්ෂයේගෙන සමහර විශ්වාසවන් එන්නේ නැහැ.
5: අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන්න යනවා නම් අපි සියලු පක්ෂික කවිලා ඒකට විරුද්ධව කටයුතු කරනවා.
6: අපි 75ක් කරපේකට හරි මේ දෙකක් දැන් හරි.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
7: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල්
8: සමාගම. 20 and upgrade.
9: අලුත් song එකක්ද?
8: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
10: Upgrade වෙන laptops ගන්න. Singer එකට අදම එන්න.
11: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
12: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand පැවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
13: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192 0.7127 777.
14: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට් ෆෝන් වික්‍රේස හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nandun Vadena, Rhino Premier Roofing Sheet. Vedi Vistar Sandha, Dhatu Nai Anu Haya Amatam.
2: One Madhya, Podda Vedi Unat Prasthya. Then Balande, Batu Muttu Vela Gana Poddak Vedi. Kala Kindala Mage Badat Poddak Vedi. Cholesterol Poddak Vedi.
3: Ethan Di Poddak Vegit Vedi.
4: Gana Lysen Nika.
5: Then Harini Amaru.
2: Wife Ke Khatat Poddak Vedi. Vedi Vena Hema Dema Prasthya. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනීති නේද?
1: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් BBB- stable outlook.

0: කියනු නදසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් කදරේ
3: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
4: මාව දැකලා හැංගුණානේ
5: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ
3: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්
6: මට එහෙම ඕනේ යකි මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ
3: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සීත ටීවී තුලින්
7: 98.2 98.4 සියත

0: ഡെങ്കു മാരാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: ഡെങ്കു രോഗയെ വെലന്തുണു കെനിക്കുട്ടെ വൈദ്യ ഉപദേശകിൻ തൊറവ് വിനത് വേദനാ നാശക ഓ അദ്ഭേത് പാവിച്ച് കിരീമ ഇതാ ഭയാനക്കെ സംകുലതാവായിട്ട് ഗോസ് രോഗിയാകെ ജീവിതേ ഉവത് നതിവിയ ഹെക്ക.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුළු සමාගමකින්.
6: හිනාවෙන්න වෙලාව.
7: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
8: අහසින් වැටෙන එක.
7: ඔව් කියනකො අහසින්. මගේ අකානම උස්සගන්නපා අහසින් වැටෙන එක දීපින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
9: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
10: රුපියල්
11: 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා.
13: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: The Palace ගම් පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
15: නිවසට අවශ්‍ය හැම දේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
16: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
17: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
18: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වශි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
19: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
20: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
21: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of වැඩකාරයා. david pierce motor company private limited with

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: ඔබ අස කරන සැප නින්දක සොය විදිවෝ ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550.
3: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0115880400 LO LC රන් සවි රන් අය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
4: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
5: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
6: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
7: ගන් වතුරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
8: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා insurance general business club.
9: තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල.
10: මනස්ගතද?
9: සෝරි සර්.
11: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
12: London prison break. නුවර බෝකම්බරදී.
13: BNS Kanchana Ravin Sarit Surit with news.
12: Up London prison break. Nuwara Bokambaradi.
13: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
12: විමසීම් 0856336
13: Organizers and media partners
12: Global events Seth FM Seth TV 98.2 98.7

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් Life බියකමින් මවකමින්.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
5: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
6: සියත පොකට් මනි.
7: පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114667222 අමතන්න.
8: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
9: CDB ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111738388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
10: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා.
11: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
10: මේ අමුදෙතාව.
11: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ඩියා ෂොපින් ෆෙස්ටිවල්
12: එකේ හරිම තැනට ගිහින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
13: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
14: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
15: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
16: හතර දෙනා ගැන පොඩි කොස්සක් තියෙනවා. මං නම් හිතන්නේ නැහැ.
15: දකින හීන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
17: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
18: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
15: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
19: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
7: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙව

0: දැන් වෙලාව දවල් 2:00 විනාඩියකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලිය කේවිලි, helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 01114700.

0: किया था टॉप स्टोरी।
1: කල්ලිකු තු පොහොර තොගයක් අත්අරංගුවට. කල්ලිකු තු පොහොර කිලෝ 376ක් සහ දියර පොහොර ලීටර 1170ක් සොයාගෙන තිබෙනවා. ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව සිදු කළ වැටලීමකදී. කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේ ලොරි රථයක් තුල ගබඩා කර තිබියදී මෙම පොහොර තොගය සොයාගැනුණා. විමර්ශන අවසන් වීමෙන් පසු අදාළ ආයතනයට නඩු පවරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. දකුණු ලෙබනනයේ පිපිරීමක් සිදුව තිබෙනවා. පිපිරීම සිදුව ඇත්තේ මාෂා අල් මන්සූරි ප්‍රදේශයේ. ටයර් නගරය හා ඒආශ්‍රිත ප්‍රදේශවලට පිපිරිම් හඩ ඇසී තිබුණා. එම පිපිරීම ඊශ්‍රායල් හමුදා විසින් සිදුකර ඇති බවටයි ලෙබනන මාධ්‍ය වාර්තා කළේ.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amatanna 0111 788 666
4: We

0: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
2: සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
3: Honor සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. Honor ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා TV, fridge, washing machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: බජාජ් වීගෝ ජූලි වාසී. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග රැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් e-mobility වෙතින්
7: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Combank Digital හෝ Flash පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13,600 අමතන්න.
8: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
9: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
10: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටා වීවා මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 340යි. එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 455යි. ගෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ඉතිරි රුපියල් 495යි. මංචි නයිස් බිස්කට් ඉතිරි රුපියල් 150යි. කාගිල්ස් ෆුඩ් සිටි.
11: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
12: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
13: දැන් Pan Asia බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
14: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
15: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක්, හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්. CDB රන්නය එක, light, water, phone, බිලට සහනය මෙන්න.
16: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0117 388 388. CDB රන්නය, රත්තරන්නය දෙන ඉස්තරම්ම තැන.
17: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරලිය Theater Voice of Family. Talent එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන Theater Voice of Family. ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට Theater TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
18: Weekend Theater.
19: අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: සුබ දවසක්.
1: අලුත් වෙලා.
0: පහසු වෙලා.
1: ඇයි වැඩි වෙලා.
0: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමක.
4: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසය පරිස්සම් කරපු. ක්වොලිටිය මේන්ටේන් කරපු. ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
7: ඩෙංගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්වයකදී අපි මුලින්ම කියන්නේ විජලනය වීමෙන් ඇඟ වළක්වා ගන්න, හොඳට දියර ආහාර ගන්න, මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධවලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්වයක් හෝ නැත්තම් ඩෙංගු වගේ හැඟෙන තත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරේ කම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ, ඒ රෝග ලක්ෂණ දිනවකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දේ.
6: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
8: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
9: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
8: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
9: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
10: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
11: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
12: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
13: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
14: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
15: ගංගාතරට සුරසිරුංගට දැන් මම බය නැහැ.
14: අකුණු ගැහුවත් ගිනි දැක්කත් no problem.
15: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
16: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
17: මතකද සිංග බිග් බොනන්සා.
16: 60% discount අරගෙන
17: මේ අමුදතාවා.
16: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූනි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
18: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
19: delivery parak vela orders miss wenoda business ekata thiyena express ma visenduma pick me flash affordable cost ekakata ikminitama packages yawanna wagema genna gannat den hari malesi live tracking saha goods insurance thiyena nisa tawat pahasui oyage business ekak express karanna pick me flash book karanna
20: vishwasaya arakshawa saha ihalama pratilabha samagin commercial bankwe sthavara tenpatu sadaha 10.5% dakwa ihala poliyak e wagema combank digital ho flash paraha aarambha karana tenpatu sadaha 0.25% amathara poliyak wedi visara sadaha 13.16 amathanna
21: apita toruturak labila thino potential prison break ekak gana මේ මාසේ 24-25 දවස්වල
22: මනස්ගාතද?
23: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
24: A London prison break. Nuwara Mokambaradi.
25: Ata BNS Kanchana Ravin Sarit Surit with news.
24: London Prison Break Nuwara Mokambaradi
25: Pravesha Patra Tickets Ministry Vetin Ho Edina Toratwen
24: Vimasim 0756-336-336
25: Organizers and Media Partners
24: Global Events Sieta FM Sieta TV
25: Theater.
0: අටයි දශම දෙකෙන් 98.4 සියත දෙවයි.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.

0: දහමින් ජීවිතය ආලෝකමත් කරගත්තොත් සසරෙහි කෙලවර දැක ගන්න පුළුවන්.
1: මේ දහම දැක්කේ නෑ කියලා කියන්නෙම මේ සසරම අතරමං වෙනවා. මුළු සසරම අපට අඳුරක් බවට පත් වෙනවා. පින්වත්නි,
0: කෙලිටි සිතුවිලි සිතින් බැහැර කිරීම ධර්මයට ආරාධනා කිරීමක්.
1: අපි වෛරය මොනම හේතුවක් මතෝ හිත තුළ තබාගෙන කටයුතු කරනවා නම් අනේ කෙනාට ධර්ම මාර්ගයේ ධර්මාවබෝධය ලබන්න පුළුවන් කමක් නැහැ.
0: සසරෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදැසන 7ට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයානෝ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කෙරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
3: මේක තමා විස්තරේ දාන්න ඕන පත්තරේ.

0: ජාතිකල තරයි මණ්ඩලය
1: අරිගේ හරිම තැනට ගියහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
4: 20 upgrade 20 upgrade.
2: අලුත් සොන් එකක්ද?
4: නෑ, දැන් සිංගර් කිං ASUS HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
5: Upgrade වෙන laptops ගන්න සිංගර් එකට අදම එන්න.
6: CDB එක run ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට run සහනයක්. CDB run ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
7: හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
8: පොඩි පරාකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
7: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේකබඩුවල ලස්සන.
9: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
7: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
10: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

දහස් විසි පවසරේ එසල්ලයිසි ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ටයිමිවන දැවන්ත බෝනස් ප්‍රතිලාබේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමින්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: We can see it.

0: දැන් වෙලාව හවස 3යි විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රී වීල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී වීල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: किया था टॉप स्टोरी।
1: මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මිලියන 10ක් ක්‍රියාවිරහිත කරයි. ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැලකෙන රුපියල් මිලියන 10ක මුදලක් සහ ට්‍රැක්ටර් රථයක් දින 7කට ක්‍රියාවිරහිත කර තිබෙනවා. සැකකරු විසින් ට්‍රැක්ටර් රථය මිලදීගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 50ක මුදලක් වැය කරමින්. රුපියල් මිලියන 10ක මුදලක් පුද්ගලික මූල්‍ය ආයතනයක ආයෝජනය කර තිබුණා. මෙම මුදල් සහ රථය දින 7කට ක්‍රියාවිරහිත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. ඉන්දියා අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීම යොමු කර ඇත්තේ අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදී වෙතයි. ශිෂ්‍ය විරෝධතා උත්සන්න වීම හමුවේ ඔහු ඉල්ලා අස්වී තිබුණා. විරෝධතා පැවැත්වෙන්නේ විභාග අක්‍රමිකතාවලට එරෙහිවයි. ධර්මේන්ද්‍ර ප්‍රධාන් අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීමක්. ඒ අනුව විරෝධතාකරුවන්ගේ සියලු ඉල්ලීම් සඳහා ඉන්දියා රාජ්‍ය එකකතාව පළ කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ශිෂ්‍ය විරෝධතාකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගැනීම ඉන් එක් ඉල්ලීමක්. විභාග අක්‍රමිකතා හේතුවෙන් සියදිවි හානි කරගත් සිසුන්ගේ පවුල් සඳහා වන්දි පිරිනැමීමටද ඉන්දියා ආණ්ඩුව එකකතාව පළ කළා. පසුගිය දින කිහිපයේදී ඉන්දියාව පුරා ශිෂ්‍ය විරෝධතා සංවිධාන කර තිබුණා.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011 7888 666

0: Falcão AD. Falcão AD.
1: වෙනස් වෙන ලෝකේ වෙනස් වෙන හැම දෙයක් ගැනම අපි බලාගෙන ඉන්නේ. ඉතින් අදත් ලෑස්ති අපි ලෝකෙ වට යන්න. මේක නිකම්ම නිකන් ගමනක් නෙමෙයි. මේක දැනුම හොයාගෙන යන, අලුත් දේවල් හොයාගෙන යන ගමනක්. සුබ සන්ධ්‍යාවක් සප්න.
2: සුබ සන්ධ්‍යාවක් නිෂා. පහුගිය කාලෙම අපි කතා කළානේ මේ සමාජ මාධ්‍ය දරුවන්ට තහනම් කිරීම ගැන. විවිධ රටවල් විවිධ තීරණ ගත්තා. අද අපි යනවා ඒ ගැන අලුත්ම විස්තරයක් හොයාගෙන ප්‍රංශයේ පැත්තට. ප්‍රංශයේ ඉතිහාසගත වෙන තීරණයක් අරගෙන.
1: මේ දවස්වල ඉන්දියාවේ ප්‍රශ්න. හැබැයි ඒ ඇස්සේ ඉන්දියාව ලෑස්ති හයිඩ්‍රජන් බලෙන් දහවනේ වන දුම්රියක් Tamanගේ දුම්රිය දෙපාර්තමේන්තුවට එක් කරගන්න.
2: ලෝකේ ඉන්න ලොකුම YouTuber තවදුරටත් තනිකඩ නැහැ. සමහර විට මේක ඇහුවාම සමහර අයගේ හිතරනම් පුංචි දුකක් ඒ ගැන තිස්සර අපි ඔබට කියනවා.
1: එහෙනම් යම් වීසා නැතුව ලෝකෙ වටේ. මම නිශාන්.
2: මම සප්න.

0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍රලාභී මුදල් සමාගමකින්.
1: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0768 833 444. සීතා හදවත් දිනු හිතවත් කම.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා TV, fridge, washing machine, මුල්තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit card.
4: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාලමාවත කොළඹ 7.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකින්. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Hadunwa Dina. Rhino Premier Roofing Sheet. Fetivis Tresandha. Dhatunai Anuhaya Amatana.
6: 20 and upgrade.
7: Alut song ekakda?
6: Nah, then Singer King Asus HP Dell Acer MSI laptops ganna monthly installment ka 20,000 vitarai. So, 20 and upgrade.
7: Upgrade venna laptops ganna. Singer ekata adama enna.
8: Ubata avashyama mohoteedi visheshajna taakshanika sahaya samagin gamana break nokara yanna. LOLC General Insurance V-Help.
9: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
10: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය Parasitol. අභියෝගයට අභියෝගයක්.
11: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.
12: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
13: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
14: ගන්නවා ලයිසන් එක.
15: දැන් හරිනේ අමාරු.
13: බයික් එක හතක් පොඩ්ඩක් වැඩි.
12: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
13: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
12: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
13: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය ඕන හැටි ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකො.
12: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
13: වැඩන ඉති නේද?
11: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ලෝකෙ විවිධ රටවල් තමන්ගේ රටේ ජීවත්වන දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඉතාම තද තීන්දු තීරණ ගන්නවා. ගොඩක් වෙලාවට මේ කාලෙම අපි දැක්ක ලෝකෙ විවිධ රටවල් සමාජ මාධ්‍ය නිසා දරුවන්ට ඇතිවෙලා තියෙන අනර්ථකාරී දේවල් අයින් කරලා දාන්න තීරණ ගන්නවා. දැන් ප්‍රංශයත් අන්න එහෙම තීරණයකට එන්නයි යන්නේ.
1: අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ පනත් කෙටුම් පතකට ප්‍රංශයේ පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වෙලා තියෙනවා. මේ පනතට අනුව TikTok ඇතුළු සමාජ මාධ්‍ය යෙදුම් සඳහා වයස අවුරුදු 15ට අඩු දරුවන්ට ප්‍රවේශය තහනම් කරලා තියෙනවා. දැන් මේ වගේ තීරණයක් ගත්ත යුරෝපා සංගමේ පළවෙනි රට බවට තමයි ප්‍රංශය පත් වෙලා තියෙන්නේ. අවුරුදු 15ට අඩු දරුවෝ ප්‍රංශයේ ඉන්නවා නම් ඔවුන්ට සමාජ මාධ්‍ය භාවිත කරන්න මේ අනුව අවසරේ හිමි වෙන්නේ නැහැ. සමහර විට අපේ රටෙත් ඇති නිසා හෙට අනිද්දාර ප්‍රංශයට යන්න බලාගෙන ඔන්න ඔබේ දරුවත් අවුරුදු 15ට අඩු නම් ප්‍රංශයට ගියාට පස්සේ මෙහි ඔය දරුවව සෝෂල් මීඩියා එකෙන් ගලව ගන්න ඔබ දරන මහන්සිය එහෙදි නැති වෙලා යනවා.

0: ഡെങ്കു മാറാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീർ.
1: ഡെങ്കു രോഗയെ സേദീമ സന്ധാ മിനിസാ ഡെങ്കു മധുരുവാൻ സഹ വൈറസ് കാണ് അപ്പ പരിസരയെ തിബിയുത്തുയ. ഡെങ്കു മധുരുവാൻ അപ്പ പരിസരയെ സിറ്റിന്നേ വർഗദേക്കിഡിസ്ഈജിപ്തായി സഹ ഇഡിസ് അൽബോപിക്ടസ് ചന മധുരു വർഗദേക്കി. ഡെങ്കു വൈറസ് കാണ് ഹത്തറക് തീയണോ എക്ക ദക്ക തുണ സഹ ഹത്തറ ഇനിസ അപ്പട്ട് ജീവിത കാലയെ തുളതി ഡെങ്കു രോഗയെ ഹത്തറ വത്താവാക് വെളതി ഹക്ക.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
0: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
6: හුඟක් වෙලා කල්පනා කරලා ජුලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
7: අහසින් වැටෙන එක.
6: ඔව් කියනකො අහසින්.
7: නෑ, ඒක අපේ රටේ එකක්.
6: කියනකො.
7: අර අහසින් වැටෙන එක දීපින්දක් කරා.
6: ජුලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්නපා. අහසින් වැටෙන එක දීපින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
8: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM breakfast drive අනුග්‍රහය.
9: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
10: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම බිල.
11: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
12: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඕනර් විතින්. ඕනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
13: සුබ දවසක්.
14: අලුත් වෙලා,
13: පහසු වෙලා,
14: තෑගි වැඩි වෙලා,
13: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: The Palace ගම් පහ අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences.
16: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
17: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්.
18: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
19: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වකි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
2: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
9: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන් ගෙන්.
3: stylish පෙනුමයි, mileage එකයි දෙකම එකම ride එකේ. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of වැඩකාරයා. david pierce motor company private limited with

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: ඔබ අස කරන සැප නින්දක සුවය විදිවෝ ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලෑග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර් 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 011147500.
3: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 011185800400 එල්ලෝ එල්සි රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
4: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
5: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
6: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
7: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
8: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා insurance general business club.
9: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත දිවයින පුරා

0: ඉන්දියාව මේ දවස්වල ප්‍රශ්න මෝදිගේ පාලනයට එරෙහිව දැන් ජනතා උද්ඝෝෂණ පටන් ගන්න. මෝදි කියලා කියන්නේ එසේ මෙසේ නායකයෙක් නෙවෙයි. දශක ගණනාවක් අවුරුදු ගණනාවක් ඉන්දියාව ලෝකෙ ප්‍රබල ජාතියක් බවට පත් කරන් විවිධ දේවල් කරපු නමක් දිනාගත්ත අගමැතිවරයෙක්. හැබැයි ඉතින් දන්නවනේ මේවා පිටිපස්සේ කවුරු හරි ඉන්නත් පුළුවන්, සමහර වෙලාවට එහෙම නැති වෙන්නත් පුළුවන්. ඉතින් මේක නිකන් හරියට සුලගක් වගේ වෙන්නත් පුළුවන්නේ. පහුගිය කාලේ ඉතින් ලංකාව, පකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව විතරනේ තිබුණේ නැත්තේ. ඔන්න ඉන්දියාවෙත් එහෙම අරකලයක් පටන් අරන්. හැබැයි අපි කතා කරන්නේ ගැන නෙවෙයි. අපි කතා කරන්නේ ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුව තමන්ගේ අලුත්ම දුම්රිය ඇණිය ඔන්න එකතු කරගන්න ලෑස්ති වෙලා ඉන්නවා.
1: මේ දුම්රිය ගල්ලඟුරු වලින් දුවන දුම්රියකුත් නෙවෙයි. මේ දුම්රිය ඩීසල් වලින් දුවන දුම්රියකුත් නෙවෙයි. දැන් ඔබ කල්පනා කරයි මොනවයින්ද මේ දුම්රිය දුවන්නේ. මේක දුවන්නේ හයිඩ්‍රජන් වලින්. හයිඩ්‍රජන් බලයෙන් ධාවනය වන ඉන්දියාවේ පළවෙනි දුම්රිය සේවාව මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. මේ දුම්රිය සේවාව ආරම්භ කළේ ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්. මේක මේක් ඉන් ඉන්දියා වැඩසටහන යටතේ තමයි හඳුන්වා දීලා තියෙන්නේ. මේක ඉන්දියාව ලැබපු විශාල ජයග්‍රහණයක් කියලත් නරේන්ද්‍ර මෝදි සඳහන් කරලා තිබුණා. මේ හයිඩ්‍රජන් දුම්රිය ධාවනය කරන්නේ හර්යානා ප්‍රාන්තයේ ජින්ත් ඉඳන් සෝනිපත් කියන ප්‍රදේශය දක්වා. දැන් ඔබ කල්පනා කරයි කොහොමද මේ හයිඩ්‍රජන් වලින් දුම්රියක් ධාවනය කරන්න බලය නිෂ්පාදනය කරගන්නේ කියලා. ඒකෙත් කතාවක් තියෙනවා.
0: හයිඩ්‍රජන් බලෙන් විදුලිය නිෂ්පාදනය කරනවා. අන්නේ විදුලියෙන් තමයි මේ දුම්රියට බලය ලැබෙන්නේ. ඉතින් කාබන් විමෝචනයක් සිද්ධ වෙන්නේ නැතුව අතුරු ඵලයක් විදිහට ජල වාෂ්ප විතරයි පිට වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් දුම්රියක් යනකොට අපි දන්නවනේ අඟුරු කකා, වතුර බිබී, කොළඹ දුවන යකඩ යකා කියලානේ අපි පොඩි කාලේගෙන තියෙන. ඉතින් කළු දුම දාගෙන යනකොට ඉතින් ගන්න දෙයක් නැහැ පරිසරයට. හැබැයි දැන් එන්න එන්න අපි මේ වගේ දේවල් අවම කරගන්න එක ලෝකයක් විදිහට සෑහෙන්න වටිනවා. ඉතින් අශ්වබල 3200ක ධාවන පද්ධතියක් තියෙන ලෝකේ ප්‍රබලතම හයිඩ්‍රජන් මගී දුම්රිය වලින් එකක් විදිහට තමයි ඉන්දියාවේ මේ අලුත්ම වැඩේ හඳුන්වන්න පුළුවන් වෙන්නේ.

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
0: ඔනර් සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7383888 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: සුබ දවස.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා.
6: තෑගි
5: වැඩි වෙලා.
7: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
6: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 7467 222 අමතන්න.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
0: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
11: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
12: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 7151555 අමතන්න.
13: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා.
14: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
13: මේ අවුරුද්දේ තාවා.
14: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
15: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලියසීම බුක් කරගන්න පුළුවන්. ගුඩ්ස් ඉන්ෂුරන්ස් සහ ලයිව් ට්‍රැකින් තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් බුක් කරන්න.
16: විශ්වාසයේ ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
17: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
18: ඇරලහමි?
17: ඇහුන් නැද්ද මං කියපුවා?
18: නෑ නෑ අහන් හිටියේ.
17: මොනවද අහන් හිටියේ?
18: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
17: හෑ?
18: ඔහුරලහමි one and only සින්දු සියත.
6: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
0: අනුග්‍රහය.

0: හවස 4යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් CT 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0111 400 100.

0: किया था। टॉप स्टोरी,
1: ජනාධිපති නීතිඥවරුන්ට අදාළ මාර්ගෝපදේශ සංශෝධනය කෙරේ. ජනාධිපති නීතිඥවරුන් පත්කිරීමට අදාළ මාර්ගෝපදේශ සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක විසින් අවම වශයෙන් වසර 20ක කාලයක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ලෙස කටයුතු කර නොමැති නම් ජනාධිපති නීතිඥවරයෙකු වශයෙන් පත් නොකළ යුතු බව එම ගැසට් නිවේදනයේ සඳහන්. ජනාධිපති නීතිඥවරුන් පත්කිරීමට අදාළව 2021 වසරේ නොවැම්බර් මාස 24 වනදා පළ කළ ගැසට් නිවේදනයේ මාර්ගෝපදේශ මෙලෙස සංශෝධනය කළා. දැන් විදෙස් පොතක්. ඉරාන මුහුදු සීමාවට ඇතුළු වන අවස්ථාවේදී ප්‍රහාරයකට ලක් වූ නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව මුදාගෙන තිබෙනවා. ඒ ඉරාන සමුද්‍රීය සහ ගලවා ගැනීමේ බලධාරීන් විසින් මුදාගත් පිරිස අතරට ඉන්දියා ජාතිකයන් 28 දෙනෙකු ඇතුළත් ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි ඉන්දියාවේ ඉරාන තානාපතිවරයා සඳහන් කළේ.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117 868 666

0: Rocão AT.
1: ලෝකෙ වැඩිම YouTube සබස්ක්‍රයිබර්ස්ලා ඉන්න ජනප්‍රිය YouTube කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන Mr. Beast එහෙම නැත්නම් Jim Donaldson පහුගිය දවසක විවාහ දිවියට ඇතුළත් වුණා.
2: ඔහු විවාහ වෙලා තියෙන්නේ ප්‍රේමයකින් පස්සේ. තමන්ගේ දීර්ඝකාලීන පෙම්වතිය වෙච්ච දකුණු අප්‍රිකානු නිර්මාණකාරණියකද වෙන ඒ වගේම එයා ලේඛිකාවක්. මෙයාගේ නම තමයි තියා බොයිසන්. එයත් එක්ක තමයි මේ YouTube තරුව විවාහ වෙලා තියෙන්නේ. මේ විවාහ මංගලෝත්සවයේ පැවැත්ුනේ බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්හි පිහිටි සර් රිචඩ් බ්‍රැන්සන්ගේ නෙක දූපතේදී. දැන් ඔබ හිතයි මේ දූපත පිරෙන්න සෙනග ඇවිදිල්ලා ග්‍රෑන්ඩ් වෙඩින් එකක් මෙයා ගන්න ඇති කියලා. එහෙම නැහැ. මෙයාගේ වෙඩින් එකට ඇවිදිල්ලා තිබුණේ 70 දිනයි. ලෝකෙම ඉන්න YouTube තරුවගේ වෙඩින් එකේ 70 දිනයි ඉඳලා තියෙන්නේ.
1: කට්ටිය මෙහෙමයි. පවුලේ සමීපතම කට්ටිය ළඟම ඉන්න යාළු විතරයි මේකට ඇවිත් තියෙන්නේ. බලන්නනේ අපේ නම් සාමාන්‍ය වෙඩින් එකක් පටන් ගන්න 150න් උඩ. හැබැයි මේගොල්ලෝ කොච්චර ප්ලෑන් කරනවද? ඇයි මේ විදිහට ප්ලෑන් කරන්න කියලා දන්නවද? ඒගොල්ලෝ තමන්ගේ නිදහස හුඟක් අගය කරනවා.
2: මේ දෙන්න මුලින්ම හම්බ වෙලා තිබුණේ 2022 අවුරුද්දේදී. ඒ දකුණු අප්‍රිකාවේදී තමයි මේ දෙන්න මුලින්ම මුණ ගැහිලා තිබුණේ. ඊට පස්සේ 2024 අවුරුද්දේදී දෙන්න විවාහ ගිවිසගෙන තිබුණා. ඊට පස්සේ තමයි මේ විවාහය සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මේ YouTube තරුව විවාහ වෙලා තියෙන මේ නිර්මාණකාරණියගේ වයස අවුරුදු 28ක්. ඇය අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩා අන්තර්ගත නිර්මාණකාරණියක්, ඒ වගේම නවකතා රචනය කරන ලේඛිකාවක්. හිතන්නකෝ YouTube තරුවක්, ඒ වගේම ජනප්‍රිය ලේඛිකාවක් මේ දෙන්නගෙම විවාහ මංගලෝත්සවය ඉඳලා තියෙන්නේ 70 දිනයි. ඉගෙන ගන්නවා නම් ඔන්න පාඩම්.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඔබ වැන්දෙව්වා. අද ඒ අය ඉහළ තනතුරු දරනවා.
2: දවසෙන් සුමානෙන් මාසෙන් ඒවා කරන්න බෑ.
3: ගිලෙන නව්වලා මීයෝ ඉන්නේ නෑ. ගිලනවා දැනගත්තම මීයා වයින්වා. හරි පැත්ත.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: විපක්ෂයේගෙන සමහර විශ්වාස වංග එන්නේ නෑ.
5: අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන්න යන නම් අපි සියලු පක්ෂික කවිලා ඒකට විරුද්ධව කටයුතු කරනවා.
6: අපි හැත්ත පහ කරපේකට හරි මේ දෙකක් දැන් හරි.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හනහඩ බලා ගන්න.
9: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා TV, Fridge, Washing Machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකින් 1,000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් Side by Side Fridge, Laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ Shopping, Bill Payments, ඕනම දෙයකට Cash වෙනුවට කාඩ් එක Use කරන එක විතරයි. Combank Debit Card
10: වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
11: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
12: Finishing වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා
13: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේස හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.
1: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සිරිවෝඩ් සාමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් කොකා කෝලා ඉතිරි රුපියල් 150යි ඇස්ට්‍රා ඉතිරි රුපියල් 350යි කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 135යි ප්‍රීමා කොත්තුමේ චිකන් රසති පහේ පැක් එක රුපියල් 240යි කාගිල්ස් ෆුඩ් සිටි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Free Help
5: Theater Tele Depair අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
6: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාර කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
7: මොකද මේ වගේ කියන්නේ?
5: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්
8: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ
9: එයත් ලස්සනයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්
10: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
11: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා
13: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
14: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න
15: සියත පොකට් මනි
16: අනුග්‍රහය
17: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
18: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව

0: ශකීරා කියපු ගමන් ලෝකෙ නොදන්න කෙනෙක් නෑ. තමන්ගේ සංගීතයෙන් ලෝකෙම උමතු කළ ඇය. එදත් ඒ වගේ අදත් ඒ වගේ. ශකීරා මිට අවුරුදු 12කට කලින් ගත්ත ඡායාරූපයකුයි දැන් ඇගේ ඡායාරූපයකුයි පහුගිය දවස්වල සමාජ මාධ්‍ය කලබන සිද්ධියක් වුණා. ඇයි ශකීරා වයසට යන්නේ නැත්තේ? මොනවාද ඇය වෙනුවෙන් කරන්නේ?
1: දැන් ඔබ කල්පනා කරයි අවුරුදු 49ක ශකීරා කොහොමද මෙච්චර ලස්සනට ඉන්නේ කියලා. ඒකට විශේෂ හේතු කිහිපයක් තියෙනවා. මෙයාගේ ෆිට්නස් එකේ ප්‍රධානතම රහස තමයි මෙයාගේ නර්තනය. මෙයා නිතරම නර්තන පුහුණු වීමල නිරත වෙන කෙනෙක්. ඒක හින්දා මෙයාගේ මුළු ඇඟම හැම දිස්සෙම ඇක්ටිව්. ඒක හින්දා අර අනවශ්‍ය විදිහට තරබාරු වීම වගේ දේවල් මෙයාගේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙයා සීනි සහ කිරි සහිත ආහාර වලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි නැවුම් එළවලු වගේම ප්‍රෝටීන් බහුල ආහාර එයා ගන්නවා. එයා දැඩි ඩයට් එකක් අනුගමනය කරනවා කියලත් අපිට දැනගන්න ලැබුණා. මෙයාට ඉන්න දීර්ඝ කාලීන පර්සනල් ට්‍රේනර් කෙනෙක්. එයා තමයි මෙයාගේ මේ ශරීර යෝග්‍යතාව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කටයුතු කරන කෙනා. මෙයා කියන්නේ ශකීරා කියන්නේ උප්පරිම කැපවීමේ තමන්ගේ වර්කවුට් කරන කෙනෙක්. ඒක තමයි මෙයාගේ මේ ලස්සන බවේ රහස කියලා.
0: තමන්ගේ පුද්ගලික ජීවිතේ මොනතරම් ප්‍රශ්න ආවත් තමන්ගේ මියුසික් කැරියර් එක කඩා වැටෙන්න ඇය කවදාවත් ඉඩ දුන්නේ නැහැ. අලුත් සින්දු නිර්මාණය කරමින් ලෝකෙ පුරා දැවැන්ත ප්‍රසංග පවත්වමින් Queen of Latin Music විදිහට ඇය අදටත් මුළු ලෝකෙම පිස්සුවට. වයස කියන්නේ නිකම්ම නිකං ඉලක්කමක් කියලා අපිට ශකීරා දිහා බැලුවහම බලා ගන්න පුළුවන්.

0: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියෙන්. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
1: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
2: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරීම් පරිසරවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කර ගන්න.
1: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
3: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
4: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
3: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
7: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
8: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
10: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
11: ගං වතුරට සුරසුරුමෙට දැන් මම බය නෑ.
10: අකුණු ගැහුවත් ගිනි ගත්තත් නෝ ප්‍රොබ්ලම්.
11: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
12: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
13: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
14: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? බිස්නස් එකට තියෙන එක්ස්ප්‍රස්ම විසඳුම පික් මී ෆ්ලෑෂ්. affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රස් කරන්න, පික් මී ෆ්ලෑෂ් book කරන්න.
15: විශ්වාසයේ ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
16: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල.
17: මනස්ගතද?
16: සෝරි සර්.
18: Attention please, there is a prison break. All units respond immediately. Attention please.
19: London prison break. Nuwara Bokamberdi.
0: Ata BNS Kanchana Ravin Sarit Surit with news.
19: London prison break. Nuwara Bokamberdi.
0: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදිනතොරට වෙන්
19: විමසීම් 0756336
0: Organizers and Media Partners
19: Global Events CFM CDT

0: අපිට අදත් වෙලාව ඉවර වේගනයි යන්නේ. මේ කතාවත් අහමුකෝ. මේ දවස්වල ලෝකෙ පුරාම උණුසුම ඉහළ යන ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න ඒ ප්‍රශ්නට ජපානයටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි ඉතින් ජපාන්නු හපන්නු කියලා අපි අහලා තියෙන කතාව මේ පාරත් ඒගොල්ලෝ ඒ විදිහටම ඔප්පු කරලා තියෙනවා. දැඩි උණුසුම නිසා කෙනෙක්ගේ සිරුරට සිද්ධ වෙන යම් යම් විපර්යාසයන් එහෙම නැත්නම් තරහා ගන්න බැරි තත්ත්වයන් වළක්වා ගන්න ඔවුන් මිනිසුන් වෙනුවෙන් ශීතකරණයක් නිෂ්පාදනය කරලා තියෙනවා. දැන් මේ ශීතකරණයේ ඇතුළට ගියාම සෙන්ටිග්‍රේඩ් අංශක 15 අතර වගේ උෂ්ණත්වයක් පවතිනවා. ඒ නිසා ක්ෂණිකව Tamanගේ මේ ඇඟ ඇතුළේ තියෙන උණුසුම අයින් කරගන්න පුළුවන් විදිහේ නිෂ්පාදනයක් විදිහට මේක හඳුන්වා දීලා තියෙනවා. දැන් ජපාන්ව අතර ඒක හරි ප්‍රසිද්ධයි.
1: ඔය විතරක් නෙවෙයි නිශාන්, ජපානයේ තව අවස්ථාවක් දීලා තිබුණා පිරිමි පුද්ගලයන්ට. මේ අවස්ථාව දීලා තිබුණේ ටෝකියෝ මෙට්‍රෝපොලිටන් රජයේ නිර්දේශයක් අනුව. ඒ තමයි මේ තියෙන අධික උණුසුම හින්දා ජපානයේ කාර්යාලවල සේවයට එන පිරිමි පුද්ගලයන්ට සාම්ප්‍රදායික ටයි කෝට් පැත්තකට තියලා කොට කලිසමක් සහ ටී-ෂර්ට් එකක් ඇඳලා සැහැල්ලු පාවහන් දාන්න අවස්ථාවක් දීලා තිබුණා. හැබැයි ඉතින් මේ නව ඇඳුම් පටිපාටිය සම්බන්ධයෙන් ජපානයේ පොඩි මතභේදාත්මක තත්ත්වයකුත් ඇති වුණා. මේකට හේතුව වුණේ පිරිසක් මේකට විරෝධය දැක්වීම. දැන් මේ මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් පොඩි සමීක්ෂණයක් සිද්ධ කරලා තිබුණා ජපානය ඇතුලේ. මේ වගේ එක සමීක්ෂණයක් සිද්ධ කරලා තිබුණා ජපානයේ තියෙන සමාගමක් ඇතුලේ. එතකොට මේකෙදි අනාවරණය වෙලා තිබුණා පිරිමි සේවකයන් කාර්යාලයට කොට කලිසම් ඇඳගෙන පැමිණීමට 53.5% පිරිසක් විරුද්ධ වෙලා තියෙනවා කියලා. ඒකට පක්ෂව අදහස් දක්වලා තිබුණේ 46.5% පිරිසක්. දැන් මේකට විරෝධය දක්වන සමහර කාන්තා සේවකයෝ සඳහන් කරලා තිබුණේ මේ තීරණයේ හින්දා Taman සමහර වෙලාවට අපහසුතාවට පත් වෙනවා කියලා. හැබැයි ඉතින් නිශාන් නේද, සමහර වෙලාවට ලෝකයේ ඇතිවන තත්ත්වවලට අපිට ඒ අනුව හැඩ ගැහෙන්නත් සිද්ධ වෙනවා. දැන් ওই ජපානයේ මේ වෙනකොටත් උණුසුම් ඉස්සරහට අපේ ලංකාවත් උණුසුම් වෙනවා කියලා තමයි අපිට පහුගිය දවස් ටිකේම අහන්න ලැබුණේ. අගෝස්තු මාසෙහිම වැස්ස අඩු වෙනවලු, රස්නේ වැඩි වෙනවලු. ආපහු ලබන අවුරුද්දේ ජනවාරිදන් අප්‍රියල් වෙනකනුත් ඒ වගේම වෙයි කියලා තමයි දැනට ලංකාවට නම් කාලගුණාංශයේ පුරෝකථනය කරලා තියෙන්නේ.
0: එහෙමනම් ඉතින් අවදානමට කලින් සූදානම් වෙලා ඉන්න එක කෝකටත් හොඳයිනේ. අපිට අද යන වෙලාව හරි. ලබන සෙනසුරාදාත් හවස 3ට අපි යන ලෝකෙ වටේ. මම නිශාන්.
1: ඔබට ජයග්‍රහී සතියක්. මම සප්නර්.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියක මෙන් මවක මෙන්.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
0: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
3: 20 and upgrade.
4: අලුත් song එකක්ද?
3: නෑ, දැන් singer king Asus

0: ಸರಾಸರಿ ಎಸ್ಎಲ್ಐಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣೆ ಒಪ್ಪು ಪ್ರೀಮಿಯಂ ಟೈಮ್ ಇರುವ ಸೆವೆಂತ್ ಬೋನಸ್ ಪ್ರತಿ ಲಾಭೆ ಅಗಯ ರುಪಯಾ ಕೋಟಿ 1060 ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕಮಿನ್ ಮವಕಮಿನ್
1: ಬಿಗ್ ಬಿಗ್ ದಿನುಮಾಯಿ ಬೋನಂಜಾ ಬೋನಂಜಾ
2: ಸತಿಪತಾ ಸ್ಕೂಟರ್ ದಿನಪತಾ ಸ್ಮಾರ್ಟ್ ಫೋನ್ ಬಿಗ್ ರೇಸ್ ಹೋ ಬಿಗ್ ಲೈಟ್ ಅವಲ ಅತಿ ಎಸ್ ಕೋಡ್ ಡಾಂಕಿಯರ್ 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: මතකද සිංගල් බිග් බොනන්සා.
5: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
4: මේ අමුදෙතාවා.
5: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යා ෂොපින් ෆෙස්ටිවල්.
6: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13:16 අමතන්න.
7: ඒ මිස් මේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්න. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් මේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
8: ගිහිල්ලා
7: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
8: නැහැ නේද? දැන් මොඩ කතාව කිව්වම නැති.
7: ගොඩේ
9: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
11: සියත දිවයින පුරා

0: හවස 5 විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147700 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
3: සියතා Top Story.
0: කිලිනොච්චේ නොසන්සුන්තාවට නවදිනකුවත් අරංගුවට. කිලිනොච්චේ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර් බලකායේ නිලධාරීන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නවදිනකුවත් අරංගුවට ගෙන තිබෙනවා. මොක්කප්පන් ප්‍රදේශයේ අක්රායන් රක්ෂිතය එලිපෙහෙලි කරන බවට තොරතුරක් ලැබී තිබුණේ අඩවිවන නිලධාරී කාර්යාලය වෙතයි. ඒ අනුව එම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ පොලිස් නිලධාරීන් පිරිසක් සිද්ධිය ස්ථානයට ගොස් තිබුණා. එහිදී නිරීක්ෂණය වී ඇත්තේ JCB යන්ත්‍රයක් යොදාගෙන 12 දෙනෙකුට ආසන්න පිරිසක් රක්ෂිතය එලිපෙහෙලි කරමින් සිටින බවයි. එහි සිටි පිටට නිලධාරීන්ට පහර දෙමින් කලහකාරී ලෙස හැසිරී තිබුණා. ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා අහසට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින්. පහර දීම් වලින් තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිව් දෙනෙකු ඇතුළත් කර ඇත්තේ කිලිනොච්චේ රෝහල වෙතයි. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර JCB යන්ත්‍රයද සිය බහරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
3: සියත Top Story.
4: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
5: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0117 888 666
6: Weekend Theater
7: අනුවටයි දශම දෙකෙන් සියත දිවයින පුරා

0: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
1: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%නේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ්ඩා නීති නේද?
4: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 192 0718 132 77
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
9: finishing වහලක් ලෙස color of flow වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න finishing වහලක් නම් color of තමයි
10: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
11: 20 an upgrade.
12: අලුත් සොන් එකක්ද?
11: නෑ, දැන් සිංගර් එකින් ASUS HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 an upgrade.
12: Upgrade වෙන laptops ගන්න. සිංගේකට අදම එන්න.
13: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙදිද? Havelock City Mall Foodie Weekend. ජූලි 25 සහ 26. ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස deals ගොඩක්. Live music, තව fun ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් enjoy කරන්න එන්න. Havelock City Mall එකට. Havelock City Mall Foodie Weekend.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
14: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within Nathan Vadena Rhino Premier Roofing Sheet Petivistra Sandha Dhatunai Anuhaya Amatana
15: Amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
16: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
17: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
18: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
19: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 එකට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
3: සියත පොකට් මනි අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
2: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
20: සියත ටීවී තුලින්.
21: අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා

0: දහමින් ජීවිතය ආලෝකමත් කරගත්තොත් සසරෙහි කෙලවර දැක ගන්න පුළුවන්.
1: මේ දහම දැක්කේ නෑ කියලා කියන්නෙම මේ සසරම අතරමං වෙනවා. මුළු සසරම අපට අඳුරක් බවට පත් වෙනවා. පින්වත්නි,
0: කෙලිටි සිතුවිලි සිතින් බැහැර කිරීම ධර්මයට ආරාධනා කිරීමක්.
1: අපි වෛරය මොනම හේතුවක් මතෝ හිත තුළ තබාගෙන කටයුතු කරනවා නම් අනේ කෙනාට ධර්ම මාර්ගයේ ධර්මාවබෝධය ලබන්න පුළුවන් කමක් නැහැ.
0: සසරෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදැසන 7ට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයාණෝ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කෙරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේසර් හෝ වික් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා. කැපුවත් දිනුම්, පත්තු කරත් දිනුම්.
1: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
1: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
3: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක් ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
1: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
5: කැපුව නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
6: ඈරාලා හමි.
5: ඇහුන් නැද්ද මං කියපුවා?
6: නෑ නෑ අහන් හිටියේ.
5: මොනවද අහන් හිටියේ?
6: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
5: හෑ?
6: ඕරාලා හමි. One and only සින්දු සියත.
7: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
8: අනුග්‍රහය.
9: දැනෙන්න අඳින්න රිසිසේ.
8: දිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
10: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් වීවා මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 340යි එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 455යි ගෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ඉතිරි රුපියල් 495යි මන්චි නයිස් බිස්කට් ඉතිරි රුපියල් 150යි කාගිල්ස් ෆුඩ් සිටි
11: සර් අපිට තොරතුරක් ලැබිලා තිනෝ පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන මේ මාසේ 24 25 දවස්වල
12: මනස්ගතද
13: Attention please there is a prison break all units respond immediately attention please
14: London prison break nuwaral bokambarudi
15: ata bns kanchana ravin sarit surit with news
14: London prison break nuwaral bokambarudi
15: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදිනතොරට වෙන්
14: විමසීම් 0756 336 331
15: Organizers and Media Partners
14: Global Events 7FM 7TV

0: أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයි.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
0: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
4: සුබ දවසක්. අලුත් වෙලා

0: පොලියනුපාත. වැඩිවිස්තර සඳහා 01111788 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
2: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
3: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
1: යාගේ නම සීතා. සීතා! මට කෑගස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
2: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
4: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 01144667222 අමතන්න.
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින.

0: හවස 6යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමනිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන 0114700.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: කෙරිනොච්චියේ නොසන්සුන්තාවත නව දිනක අත්අඩංගුවට ඉන්දියාවේදී අත්අඩංගුවටක දෙදෙනා දිවයිනට ගෙනීමට සැලසුම් මන්ත්‍රී අසිතට නීතිඥ සංගමයෙන් අභියෝගයක් ඉන්දිය අධ්‍යාපන ඇමති ඉල්ලාසුයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජයක්
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ

0: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
1: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0718 112 777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
3: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 378 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙදිද? Havelock City Mall Foodie Weekend ජූලි 25 සහ 26 ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. Live music, තව fun ගොඩක් එක්ක වීකෙන්ඩ් එක පරිමෙන් එන්ජොයි කරන්න එන්න Havelock City Mall එකට. Havelock City Mall Foodie Weekend.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව Majestica ලංකා ටයිල්ස්.
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Fee Help.
7: ඒ මිස් මේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් මේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
8: ගිහිල්ලා
7: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
8: නැහැ. දැන් මොඩ කතාවක් කිව්වොත් නැති.
7: ගොඩේ
9: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
11: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
12: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
13: මං නම් හිතන්නේ නැහැ.
11: දකින හීන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
14: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
15: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
11: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
16: බලන් ඉන්න, බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දෙවයිනපුරා
1: We can සියතා.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: කැරපොතු බලපෑමෙන් ඉන්දිය අධ්‍යාපන ඇමතිල්ල ආස්වේ. කිලිනොච්චියේ නොසන්සුන්තාවට නවදෙනෙකු අත්අඩංගුවට. ළමාරෝහලේ ඩෙංගු රෝගීන්ගෙන් 4න් 1ක් අසාධ්‍ය තත්වේ. රාජ්‍ය සේවක වැටුප් ගැන ලාල්කාන්තගෙන් ප්‍රකාශයක්. දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට.
0: දේශීය සියත. Local news on Seatha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0117 888 666
1: ඉන්දිය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන දූරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීම යොමු කර ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙතයි. ශිෂ්‍ය විරෝධතා උත්සන්න වීම හමුවේ ඔහු ඉල්ලා අස්වී තිබුණා. කැරපොත්තා ජනතා පක්ෂය සංවිධාන කළ විරෝධතා පැවැත්වුණේ විභාග අක්‍රමිකතාවලට එරෙහිවයි. ධර්මේන්ද්‍ර ප්‍රධාන අධ්‍යාපන අමාත්‍ය ධූරෙන් ඉල්ලා අස්විය යුතු බව ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීමක්. ඒ අනුව විරෝධතාකරුවන්ගේ සියලු ඉල්ලීම් සඳහා ඉන්දිය රජය එකගතාව පළ කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. විරෝධතාකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගැනීම ඉන් එක් ඉල්ලීමක්. විභාග අක්‍රමිකතා හේතුවෙන් සියදිවි හානිකරගත් සිසුන්ගේ පවුල් සඳහා වන්දි පිරිනැමීමටද ඉන්දිය රජය එකගතාව පළ කළා. අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වීමත් සමග විරෝධතා අත්හිටුවීමට තීරණය කර ඇත්තේ කැරපොත්තා ජනතා පක්ෂය විසින්. එම පක්ෂය සඳහන් කළේ සිය ප්‍රධාන ඉල්ලීම ඉටු වී ඇති බවයි. දින 36ක් පුරා නවදිල්ලි අගනුවර තුළ විරෝධතා ක්‍රියාත්මක වුණා. අධ්‍යාපන අමාත්‍යවරයා ධුරෙන් ඉල්ලා අස්වීමෙන් පසු එරට පොලිසිය ඉල්ලීමක් කර තිබුණේ විරෝධතාකරුවන්ට ඉවත්වන ලෙසයි. විරෝධතා හේතුවෙන් දිල්ලි අගනුවර දෛනික කටයුතුවලටද බලපෑම් එල්ල වී තිබුණා. නීති විරෝධී ලෙස බෝට්ටුවකින් ධනුෂ්කොඩි වෙත පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනා මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව පොලිසිය පවසනවා. ඉන්දිය වෙරළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 30 සහ 31 යන වයස්වල පසුවන වත්තල ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙක්. පසුගිය බ්‍රහස්පතින්දා වත්තල ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමට ඔවුන් සම්බන්ධ දැයි පරීක්ෂා කිරීම සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ. පොලිසිය පැවසුවේ මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිව ශ්‍රී ලංකාව තුළ මද්‍රව්‍ය සම්බන්ධ නඩු 3ක්ද පවතින බවයි. සැකකරුවන් තිරුචි මධ්‍යම බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇති විශේෂ කඳවුරකට රැගෙන ගියා. මෙම සැකකරුවන් දෙදෙනා පසුගිය 23 වනදා පේසාලි ප්‍රදේශයේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියා බලාපිටත්ව ගොස් තිබුණා. වත්තල කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනා මත කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 4 දෙනෙකු ඊ අත්අඩංගුවට ගනු ලැබුවා. වෙඩිතැබීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනය සඳහා පත්කර ඇති පොලිස් කණ්ඩායම් සංඛ්‍යාව 5ක්. මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන මට්ටක්කුලියේ කොඩු රොෂා නැමැත්තා ඉලක්ක කර ගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති නමුත් ඉලක්කයේ වැරදීමෙන් ඔහු අසල සිටි පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. වසරේ මේ දක්වා කාලය තුළ වෙඩිතැබීම් 21ක් සිදුව තිබෙනවා. ඉන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 14ක්. කිලිනොච්චිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොක්කප්පන් ප්‍රදේශයේ අක්කරායන් රක්ෂිතය එලිපෙහෙලි කරන බවට තොරතුරක් ලැබී තිබුණේ අඩවි වන නිලධාරී කාර්යාලය වෙතයි. ඒ අනුව එම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් සිද්ධිය උස්ථානයට ගොස් තිබුණා. එහිදී නිරීක්ෂණය වී ඇත්තේ JCB යන්ත්‍රයක් යොදාගෙන 12 දෙනෙකුට ආසන්න පිරිසක් රක්ෂිතය එලිපෙහෙලි කරමින් සිටින බවයි. එහි සිටි පිරිස නිලධාරීන්ට පහර දෙමින් කලහකාරී ලෙස හැසිරී තිබුණා. ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා අහසට වෙඩි ප්‍රහාර එල්ල කර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින්. පහරදීම්වලින් තුවාල් ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 4 දෙනෙකු ඇතුළත් කර ඇත්තේ කිලිනොච්චිය රෝහල වෙතයි. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර JCB යන්ත්‍රයද සිය බහරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. රිච්වේ ආර්යා ළමාරෝහලේ සිටින ඩෙංගු රෝගීන් අතරින් 25%ක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
4: දිනකට රෝහලේ සිටින ඩෙංගු සම්බන්ධ රෝගීන් 50ක ප්‍රමාණ ප්‍රමාණයක්. එතකොට 50 අපිට කළමනාකරණය කරගන්න ඉතා පහසුකම් තියෙනවා. ඉතාම ඒ අතරින් අසාධ්‍ය රෝගීන් ඉන්නේ 4-1ක් පමණයි. ඒ ඇත්ත අපි හොඳින් කළමනාකරණය කරගෙන යනවා. නමුත් මේ තත්ත්වය මීට එහාට වර්ධනය වුණොත් අපිට ධාරිතාව පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි විශේෂයෙන්ම අමල තාත්තලට මතක් කරනවා තමන්ගේ දරුවන්ව උණ රෝගය සම්බන්ධයෙන් ළඟම ඇති රජයේ රෝහලට ගිහිල්ලා ඒ වෛද්‍යවරුන්ට පෙන්වන්න. ඒ වෛද්‍යවරු අවශ්‍ය වුවොත් කොළඹ රිජ්ජි ආරයා ළමාරෝහලට යොමු ක්‍රීම් කරයි ඔබගේ දරුවාව අරගෙන ඉන්න කියලා. එහෙම නැත්නම් ඒ ආයතනයට ඇතුල් කරගත්තට පස්සේ රෝගියාව යොමු කරයි රිජ්ජු ආරයා ළමාරෝහලට. දුර ප්‍රදේශවල ඉඳලා තමන්ගේ බබාව අරගෙන රිජ්ජු ආරයා ළමාරෝහලට පැමිණිය යුතු නෑ. දැන් ළඟ තියෙන මූලික හෝ මහරෝහලට ගෙනිහිල්ලා ඔබගේ බබාව පෙන්වන්න පුළුවන්.
1: ඩෙංගු මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,905ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව දැක්වුණේ 17,135ක් ලෙසයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 16,140ක්. ජූලි මාසයේ පමණක් රෝගීන් 25,532 වාර්තා වුණා. ඩෙංගු අධි වසංගත තත්වයක් ඇතිවිය හැකි බවට හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටහාස සංඛ්‍යාව 175ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. ඩෙංගු මරණ අතරින් බහුතරය කාන්තාවන් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පැවසුවේ.
5: අපි දකිනවා මේ මරණ විශ්ලේෂණය කරනකොට මේ මරණවලින් 47 ගැහැණු මරණ තමයි සිදු වෙලා තියෙන්නේ. පිරිමි මරණ 17ක් සිද්ධ වෙලා තියෙනවා. කොයම් කිසි කෙනෙකුට උණ වැළඳිලා තියෙනවා නම් වෛද්‍යවරයා කියනවා නම් ඔබට තියෙන්නේ ඩෙංගු කියලා. තාම ඔබ රෝහලකට ඇතුල් වෙලා නැත්නම් ඔබ ඇඳ විවේකය ගත යුතුයි. ඒ ඇඳ විවේකය ගන්න කාලය තුළ නිවසේ සිටිනවා නම් විශේෂයෙන්ම මදුරු දැලක් යට විවේක ගැනීමෙන් ගෙදර ඉන්න අනිත් පුද්ගලයන්ට මේ රෝගය වැළඳීමේ සම්භාවිතාව අඩු කරගන්න පුළුවන්.
1: ජනාධිපති නීතිච්චවරුන් පත්කිරීමට අදාළ මාර්ගෝපදේශ සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක විසින් අවම වශයෙන් වසර 20ක කාලයක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිච්චවරයෙකු ලෙස කටයුතු කර නොමැති නම් ජනාධිපති නීතිච්චවරයෙකු වශයෙන් පත් නොකළ යුතු බව එම ගැසට් නිවේදනයේ සඳහන්. ජනාධිපති නීතිච්චවරුන් පත්කිරීමට අදාළව 2021 වසරේ නොවැම්බර් මාස 24 වනදා පළ කළ ගැසට් නිවේදනයේ මාර්ගෝපදේශ මෙලෙස සංශෝධනය කළා. මේ අතර ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන සිය සභාපති රජීව් අමරසූරිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය අසත්‍යක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. ඒ නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ ඊයේ පාර්ලිමේන්තුවේදී පළ කළේ මෙවන් අදහසක්.
6: පහුගිය සතියේ බ්‍රහස්පතින්දා සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක සාකච්ඡාවක් කළා නීතිඥ සංගමේ රජීව් අමසූරිය කියන නීති සංගමේ සභාපතිවරයා. ඔහුට එකඟ වෙලා තිබෙනවා. අපි දන්නා පරිදි එළඹෙන පළාත් සභා මැතිවරණය පවත්වන අවස්ථාවකදී බස්සාහිර පළාත් සභාවේ මහා ඇමති අපේක්ෂක ධූරය දෙන්නම් මේ මැච් එක ගහලා දෙන්න කියලා රජීව් අමසූරිය මහත්තයාට පොරොන්දු වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එහෙම දේශපාලන ඩීල් එකක් යන්නේ.
1: පාර්ලිමේන්තුවෙන් පිටතදී එම ප්‍රකාශය සිදු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය මන්ත්‍රීවරයාට අභියෝග කර සිටිනවා. එවිට ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බවයි සංගමය පැවසුවේ. උපරිම අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට අදාළ විවස්ථා සංශෝධන හදිසි හෝ තාවකාලික තත්වයන්ට ප්‍රතිචාර ලෙස සිදු නොකළ යුතු බව සංගමයේ ස්ථාවරයයි. තමන් දේශපාලනයේ නියලීමක් සිදු නොකරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කළා. මේ අතර පාර්ලිමේන්තුව තුළ සිදු කළ ප්‍රකාශය ඉන් පිටදදී සිදු කරන ලෙස ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ හට අභියෝග කර සිටිනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
7: අසිත නිරෝෂන් මාත්මයට අපි කියනවා පුළුවන්නන් ඒ කතාව ඇවිල්ල එලිය කියන්. පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට යටවෙලා මුවාවෙලා කටයුතු කරන්න එපා. ඔබතුමාලට බය නැත්තං ඒ ප්‍රකාශය ඇවිල්ල එලියට කරන්න. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ට කියන්නේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට මුවාවෙලා පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉඳගෙන එක එක්කෙනාගේ චරිතය ඝාතනය කරන්න එපා. කරුණා කරලා එළියට ඇවිල්ලා පුළුවන් නම් කියන්න. එතකොට ඔබතුමාලට නඩු හබවලට මූණ දෙන හැටි අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි.
1: ආණ්ඩුව පිළිබඳ පවතින විශ්වාසය දෛනිකව පහත යමින් පවතින බව සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
8: අද පාර්ලිමේන්තුවේ ඇතුලේ ඔලු ගණන් වලින් අපි පරාද වෙන්න පුළුවන්. නමුත් ඔබතුමාලා එළියට ගිහිල්ලා බැලුවොත් අපි කියපු කරුණු තමයි අද ජනතාව පිළිගන්නේ. අද ආණ්ඩුවේ තිබෙන ආකර්ෂණය, ආණ්ඩුවේ තිබෙන විශ්වාසය දවස ගානේ අඩු වෙනවයි කියන එක ඉතින් සියලු දෙනාම දන්න කරුණක් නේ. ඒක අලුත් දෙයක් නෙමෙයි.
1: ආණ්ඩුව ජනතාව මුලාවට පත් කළ බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ.
9: පාපිසි ගැලි දිගට මේ රට සම්බන්ධනය කරන්න, මේ රට හදන්න බෑ. ඒ බැරි බැරියාව තමයි දැන් කරගෙන යන්නේ. ඊළඟට ඔවුන් කිව්වා ඔවුන්ට විතරයි ඉන්නේ දේශපාලන පක්ෂයක් හැටියට. උගතුන් බුද්ධිමතුන් නොකිය කිව්වේ අනිත්‍යවල ඉන්නේ නුගතුන් කියලා. මහාචාර්යවරු, දොස්තරවරු, විදුහල්පතිවරු පාර්ලිමේන්තුවේ උත්තරීතර තැනේ ප්‍රධාන පුරවැසියා කවුද? කතානායක. බලනකොට යාට තියෙන හොර උපාධිය. හොරත් නෙමෙයි, උපාධියක් නෑ.
1: රටේ සෑම අංශයක්ම විනාශ වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසුවේ.
10: එදා මීගමුවේ වෙච්ච දේ වෙන මොනවත් නෙමෙයි මුළු රටේම වෙලා තියෙන්නේ. මීගමුවේ වෙච්ච සිද්ධිය එක සිද්ධියක්. අද මුළු රටම මීගමු වන්දනාගාරේ වෙච්ච සිද්ධිය හා සමානයි විනාශ වෙලා තියෙන්නේ. මේ රට හැම පැත්තකින්ම හැම අංශයකින්ම විනාශ වෙලා තියෙන්නේ. එක පැත්තකින් නෙමෙයි. එදා මීගමුවේ උනේ ඒ වෙලාවේ වෙච්ච දේ.
1: ආණ්ඩුව පෝෂණය කරන සංවිධානාත්මක අපරාධ කරුවන් ආරක්ෂා කරමින් සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ.
11: ජේවිපීගේ න්‍යාය පත්‍රය අනුව අපේ ආම්රේ බන්දනාගාර පිරණ එක හොඳ වෙන්න පුළුවන්. මොකද එයාට පුරුදු දේශපාලන. සංවිධානාත්මක අපරාධ කාරු අල්ලනවලු. අපේ ආම්දුර වෙඩි තියන එක නතර වෙලා නැහැ. ආණ්ඩුව විසින් පෝෂණය කරන සංවිධානාත්මක අපරාධ කරුවන් ආරක්ෂා කරන. ඒක තමයි ආණ්ඩුවේ දේශපාලන න්‍යාය. එයා හිතනවා අවුරුදු 20ක් 30ක් රාජ්‍ය පාලනේ තියාගන්නවලු. තියන හදන කොහොමද? වැඩ කරලා එහෙම නෙවෙයි. මර්ධනය කළා. කිරේ දාලා. විපක්ෂයේ මර්ධනය කළා අපි රාජ්‍ය පාලනේ අරගෙන යනවා.
1: රටේ සියලු පාර්ශ්වවලට ගැටලුවලට මුහුණ දීමට සිදු ඇති බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සඳහන් කළේ.
12: හාල් වලට නිසි මිලක් නැහැ ගොවියන්ට. ඒ වගේම පැහැදිලිවම මේ රටේ අධිකරණ ශේෂ්ත්‍රයේ පිළිබඳව තිබෙන ගැටලු පිළිබඳව නීතිඥ ප්‍රජාව අද එළියට අවිලා කතා කරනවා. සෞඛ්‍ය ශේෂ්ත්‍රය අද කඩාගෙන වැටලා තියෙනවා. අද වෛද්‍යවරු ඒ පිළිබඳව දිගින් දිගටම කතා කරනවා. ඒත් එක්කම විභාග කල්යෑම පිළිබඳව පාසල් දරුවන් කතා කරනවා. මේක බැලුවාම විශේෂයෙන්ම රට ඉදිරියට යන්නේ නැහැ. අද රට ආපස්සට යන්නේ. රටේ ආර්ථිකය කඩා වැටලා තිබෙනවා. ආණ්ඩුවේ නොහැකියාව දිනෙන් දින පෙන්නමින් යනවා.
1: රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජගත වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කළේ.
13: දැන් නම් අක්කරේට 60 නම් වී වගා නොකර හිටියට කමක් නැහැ. මේ සිද්ධ වෙයි. කොයි මහත්තුරුන්ට කියන්නේ? අක්කරේට බුසල් 80යි කියන එක මේ රටේ මේ කතාව ඉවර කරලා දාන්න ඕන වැඩක් නැහැ. අපි ජාතික වශයෙන් ජාතියට බත සපයනවා කිව්වට ඕක අස්සේ තියනවනේ. තමන්ගේ ආර්ථිකය, තමන්ගේ පවුල, මම, මගේ ආදායම කියලා කියනවා. ඒක ඇතුලේ අපි මේ එකතු කරලා ජාතික කතාව කියන්නේ ජාතික වුණාට වී වගා කරන කොහොම වෙයිද කියලා මම හිතන්නේ. ඔය ගොවියන්ට එක එක බොරු කතා කියලා දෙනවා. ගොවියා වගා කරන්නේ තමන්ට, තමන්ගේ ආර්ථිකයට. ඉදිරි අය වෙනුත් පඩි වැඩි කරනවා ස්ථීරවම. තව අපිට රාජ්‍ය සේවයට තියෙන විවේචනය අපි ඉවර කරන්න ඕන. කෙනෙක් කියනවා රාජ්‍ය සේවයේ නිලධාරියෙක් වෙන්නලා ඔයාට වැටුප් දෙන්නේ මහ ජනතාව. ඇත්තද? ඒක බොරු. ඔයගොල්ලෝ පඩි ගන්න ඔයගොල්ලෝ වැඩ කරලා ඒ ශ්‍රමයට මහන්සියට. ඒක මේ කවුරුත් මේ දෙන බම්බුවක් නෙමෙයි. ද මාර්ගයට මහ ජනතාව ඔයගොල්ලන්ට පඩි ගන්නේ මහ ජනතාව. මේගොල්ලන්ට පෝර දෙන්නේ මහ ජනතාව. ඔය මහ ජනතාව කොහෙද ඉන්නේ?
1: ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් බවට සැලකෙන රුපියල් මිලියන 10ක මුදලක් සහ ට්‍රැක්ටර් රථයක් දින 7කට ක්‍රියාවිරහිත කර තිබෙනවා. සැකකරු විසින් ට්‍රැක්ටර් රථය මිලදීගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 50ක මුදලක් වැය කරමින්. රුපියල් මිලියන 10ක මුදලක් පුද්ගලික මූල්‍ය ආයතනයක ආයෝජනයට යොමු කර තිබුණා. මෙම මුදල් සහ රථය දින 7කට ක්‍රියාවිරහිත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර නඩු කටයුතු අවසන් වූ හෙරොයින් ඇතුළු විෂමද්‍රව්‍ය තොගයක් අද විනාශයට ලක් කළා. ඒ පුත්තලම වනාත විල්ලුව ලැක්ටවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති දහන උඳුනේදී විනාශ කරනු ලැබුවේ මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් වූ හෙරොයින් කිලෝ 99ක් සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ විනාශ කිරීමට නියෝග කළ මත්ද්‍රව්‍ය තුගයක්. මේ අතර කොකේන් මත්ද්‍රව්‍ය තුගයක් සමග විදේශිකයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින්. අත්අඩංගුවටගෙන ඇත්තේ 79 හැවිරිදි ස්පාඤ්ඤ ජාතිකයෙක්. කොකේන් මත්ද්‍රව්‍ය තුගේ මුළු බර කිලෝ 2කට ආසන්න බවයි රේගුව සඳහන් කළේ.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: පකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 8කින් ජයග්‍රහණය කළා. තරගය පැවැත්ුණේ සූර්යවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. පළමුව පන්දුවට පහර දුන් පකිස්ථාන කාන්තා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 273ක්. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු වාර 46 පන්දු 5ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 275ක් ලබා ගනිමින් තරගය ජයගත්තා. විෂ්මි ගුණරත්න ලකුණු 123යි හර්ෂිතා සමරවික්‍රම ශතකයක් රැස් කළා. යලි සිරස්තල. කැරපොතු බලපෑමෙන් ඉන්දිය අධ්‍යාපන ඇමති ඉල්ලාසුයි. කිලිනොච්චියේ නොසන්සුන්තාවට 9 දෙනෙකු අත්අඩංගුවට. ළමා රෝහලේ ඩෙංගු රෝගීන්ගෙන් 4ෙන් 1ක් අසාධ්‍ය තත්වේ. රාජ්‍ය සේවක වැටුප් ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්. දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුභරාත්‍රියක්.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Town.
1: K-pop world ke legends la aima ekathu wenna yanne.
2: World famous big band K-pop band එක එයාලගේ comeback එක confirm කරලා තියෙනවා.
1: එයාලගේ 20th anniversary එක celebrate කරන්න අලුත් album එකකුයි world tour එකකුයි එයාලා announce කරලා තිබුණා. Bang bang bang.
2: පහුගේ කාලෙම members ලගේ personal projects, military services නිසා එකතු වෙලා වැඩ කරන්න බැරි වුණාට ආයේ දිගටම ලස්සන වැඩ ටිකක් එක්ක fans ලගාවට එන්න තමයි එයාලා ලෑස්ති වෙලා ඉන්නේ.
0: Talk of the town.
3: මුළු නගරයක්ම zombies ලගින් පිරුණොත්
2: ඒ මැද්දේ ජීවිත බේරගන්න සටන් කරන හීරෝ කෙනෙක් විදිහට රන්වීර් සිංහව බලන්න ලැබුණොත්
1: ඒ තමයි මේ දවස්වල බොලිවුඩ් වල ලොකුම කතාව වෙලා තියෙන ප්‍රලේ මූවි එක.
2: මේ රන්වීර් සිංහගේ අලුත්ම zombi action thriller මූවි එක මේ අගෝස්තු වල shooting පටන් ගන්න plan කරලා තියෙනවා.
1: පහුගිය දවස්වල මූවි එක delay වෙනවා කියලා ගොඩක් කටකතා පැතිරුණා. හැබැයි producers ලා ඒ හැම කතාවක්ම reject කළා. shootings වෙනස් වෙලා නැහැ කියලා officially confirm කළා දිනවා.
2: ඉස්සෙල්ලම shootings පටන් ගන්නේ ඕස්ට්‍රේලියාව වලින් කියලා තමයි film crew එක කියලා තිබ්බේ.
0: Talk of the town.

0: දහමෙන් ජීවිතය ආලෝකමත් කරගත්තොත් සසරෙහි කෙලවර දැක ගන්න පුළුවන්.
1: මේ දහම දැක්කේ නෑ කියලා කියන්නෙම මේ සසරම අතරමං වෙනවා. මුළු සසරම අපට අඳුරක් බවට පත් වෙනවා. පින්නොත්
0: කෙලිටි සිතුවිලි සිතින් බැහැර කිරීම ධර්මයට ආරාධනා කිරීමක්.
1: අපි වෛරය මොනම හේතුවක් මතෝ හිත තුළ තබාගෙන කටයුතු කරනවා නම් අනේ කෙනාට ධර්ම මාර්ගයේ ධර්මාවබෝධය ලබන්න පුළුවන් කමක් නැහැ.
0: සසරෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදැසන 7ට සිය තහන්න.
2: සියත බණමඩුව
0: මෙවර දේශකයානෝ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කෙරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.

0: ದಿದಾ ಹಾಸ್ಪಿಸಿ ಪಾವಸರ ಎಸ್ ಎಲ್ ಐ ಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪು ಹಿಮಿಯನ್ ಟೈಮಿರುವ ಸೆವೆಂತ್ ಬೋನಸ್ ಪ್ರತಿಲಾಭೆ ಅಗಯ ರುಪಯಾ ಕೋಟಿ ಎಕ್ದಾಸ್ ಹಾರಸೆ ಹೆಟ್ಟ ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕುಮಿನ್ ಮವಕುಮಿನ್
1: ಬಿಗ್ ಬಿಗ್ ದಿನುಮಾಯಿ ಬೋನಂಜಾ ಬೋನಂಜಾ
2: ಸತಿಪತಾ ಸ್ಕೂಟರ್ ದಿನಪತಾ ಸ್ಮಾರ್ಟ್ ಫೋನ್ ಬಿಗ್ ರೇಸ್ ಹೋ ಬಿಗ್ ಲೈಟ್ ವಲ ಅತಿ ಎಸ್ ಕೋಡ್ ಡಾಕ್ಯ 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
5: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
4: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලමුව වෙනුවට එහෙ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
6: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගාණක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
4: යාගේ නම සීතා.
7: සීතා!
4: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
5: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
8: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
10: අපිට තොරතුරක් ලැබිලා තිනවා potential prison break එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල

0: දැන් වෙලාව රාත්‍රී 7යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3 wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: back-to-back love songs.
1: පොඩි වෙලාවකට හැරේ ඔයස්කාවෙන් ඈතට යන්න වෙනවා කියලා දැනුණත් මගේ හිතට නොදැනීම එන්නේ ලොකු බයක්.

0: ශායද
1: මට ඕන මේ හුස්ම තියෙනකම්ම ඔයාව මගේ අස්මානෙන් තියාගන්න. මේ හිතේ පිරිලා තියෙන වචනවලට පෙරල ගන්න බැරි ආදරේ ඔයාට දැනෙන්න දෙන්න. සංසාරේ පුරාවට උපදින හැම ජන්මිකම ඔයාට මාවම පතන්න හිතෙන තරම්

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඔබ වැන්දෙව්වා. අද ඒ අය ඉහළ තනතුරු දරනවා.
2: දවසෙන් සුවාණෙන් මාසෙන් ඒවා කරන්න බෑ.
3: ගිලෙන නව්වලා මීයෝ ඉන්නේ නෑ. ගිලෙනවා දැනගත්තම මීයා වයින්වා. හරි පැත්ත.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: විපක්ෂයේගෙන සමහර විශ්වාස භංගෙන්නේ නෑ.
5: අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන්න යන නම් අපි සියලු පක්ෂ එක්කවිලා ඒ විරුද්ධව කටයුතු කරනවා.
6: අපි 75 කරපේකට හරි මේ දෙකක් දැන් හරි.
0: සෑම දිනකම උදෑසන 6යි 10 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
8: ඇලුමිනියම් ඇලුමිනියම් මනේ
9: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්
10: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
11: ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් පැවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
12: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7192 0.7127 777.
13: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාලන සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0.7683434. සීතා හදවත් දිනු හිතවත්කම
14: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් කල්පි ස්ථාවර තැන්පතු ට්‍රේඩින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
15: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න

0: දැනුන රසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් කදරේ
3: අමේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
7: සියත පොකට් මනි අනුග්‍රහය
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න

0: back-to-back love songs.
1: මං දැකලා තියෙනවා ඉඩවරට වියලිලා යන මහකස් කොහොමහරි ජීවිතේ පරිස්සම් කරගන්නවා. වසන්තේ ළඟට එනකොට ආයෙම ඉස්සර හිටියට වඩා ලස්සනට හුස්ම ගන්න පටන් ගන්නවා.

අපේ ජීවිත ඒවගේ අමාරු කාලවල කොහොම හරි හිත පරිස්සම් කරගත්තොත් ලස්සනම කාලවල හිනා වෙලා ඉන්න පුළුවන්. ඉස්සර හිටියටත් වැඩියෙන්. ඉතින් අපිට අපේ වෙන්න බැරි වුණ එක දුකක්. හිතට සැනසීමක් නැතුව මේ ගෙවෙන්නේ අමාරුම කාලයක්. ඒත් මැනික වේදනාවත් විඳින්න පුළුවන්. එහෙම විඳලා හිත පරිස්සම් කරගන්න පුළුවන්. එහෙම කළොත් කවදාවත් හිතෙන එකක් නැහැ. අපි බැඳිලා පුදුර අපරාධයක් කියලා.

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
2: අහසින් වැටෙන එක.
1: ඔව් කියනකෝ අහසින්.
2: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
1: කියනකෝ.
2: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරලා.
1: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්ස ගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
3: රටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
4: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
13: නිවාසට අවශ්‍ය හැම දේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
17: 1500cc turbo engine කින් බලගෙන වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
18: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
19: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of bed car. david pierce motor company private limited.

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්. කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කෑෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114 700550.
4: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0115 880 400. එල්ලෝ එල්සී රන් සවි රන් අය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රස් කරන්න pick me flash කරන්න.
6: මම මගේ මුළු බිස්නස් එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
7: shop එක හොර කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
8: ගන් වතුරට සුරසුරුනට දැන් මම බය නෑ.
9: ඒක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
10: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
11: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෑ.
10: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
12: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
10: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
13: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් ඇබ දෙකකුත් ගහලා.
14: ඈරාලා හමි?
13: ඇහුන් නැද්ද මං කියපුවා?
14: නෑ නෑ අහන් හිටියේ.
13: මොනවද අහන් හිටියේ?
14: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
13: හෑ?
14: ඕරාලහමි වන් ඇන්ඩ් ඔන්ලි සින්දු සියත.
15: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
16: අනුග්‍රහය.
17: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ අංචක්කාරේ
18: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
19: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල
20: මනස්ගතද?
21: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
22: London prison break. Nuwara Bokamberdi.
23: Ata BNS Kanchana Ravin Sarit Surit with news.
22: London prison break. Nuwara Bokamberdi.
23: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
22: විමසීම් 0856336
23: Organizers and Media Partners
22: Global Events 7FM 7TV

0: Back to back love songs.
1: නවත්තන්නම බැරි කඳුළු ඔය කමුල් තෙමනකොට මටත් තරගෙන ඉන්න අමාරු වුණා. ඒකයි ඔය හිත පොඩ්ඩකට හරි සැනසෙන්න මගේ පපුවට තොරල්

මගේ හුස්මක වෙනසත් අඳුරන ඔය හිත මට නැති වෙනව නේද කියලා හිතුණත් කොළ කෑල්ලක තන අත්සනකින් පුළුවන්ද හිතේ ගැඹුරුම තැනක නැවතුන බැඳීමක් වෙන් කරන්න. එයාගේ ලෝකෙත් මගේ වගේම ලස්සන කරන්න මට පුළුවන්. එහෙදියා බලලා සතුටු වෙලා අපේ ආදර

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයෙන් පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
7: Big big දිනුමයි Bonanza Bonanza.
8: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේස හෝ වික්‍රයිටවල ඇති එස්කෝ ඩංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.

0: දෙදහස් විසි පවසේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
1: ඒ මිස් මේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් මේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
2: ගිහිල්ලා
1: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ නැහැ.
2: දැන් මොඩ කතාවක් කිව්වම නැති.
3: ගොඩේ ලාටන් ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
3: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ දාන්නකෝ WhatsApp message එකක්
4: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100 FM අහන්න
3: ප්‍රශ්න 4යි රුපියල්

0: back-to-back love songs.
1: මේ මොනේ වෙනව තිබුණේ නැහැ. ඒක මගේ ජීවිතේට අරගෙන ආවේ ඔයා. හැබැයි ඒ පොඩිම පොඩි කාලෙකට දැන් ආයෙම හිටපු තැනමයි. මොනේ වෙනවක් තියා අඳා ගන්න කඳුලක්වත් නැහැ.

මම ඇවිත් ඔයාගෙන් මට සැනසීමක් වෙන්න කියලා ඉල්ලන්න බෑ. මොකද ආදරේ කියන්නේ බැගෑපත් වෙලා ඉල්ලන දෙයක් නෙවෙයි. අනික මං ආදරයට වෛර කරන්නෙත් නෑ. මොකද ආදරේ මට කිසිම දෙයක් අහිමි කළේ නෑ. මට නැති වුණේ ආදරෙන් මට ලැබේ කියලා මම හදාගත්ත බලාපොරොත්තු විතරයි. ඉතින් හදිස්සියක් නෑ මට. ආයෙම මේ මූණට හිනාවක් එන්න හේතුවක් ඇතිවේ. ඒ දවස එනකන් මම බලාගෙන ඉන්නවා.

0: රාත්‍රි 8යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් CT100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 114 700.

0: back-to-back love songs.
1: නින්දක් එන්නේ නැති කලුවරක ඔයා වුණත් හිතන වැදේ. ඔයාව තනි කරලාව මම මොන තරම් වැරදිද කියලා. ඒත් මැනික මංකලේ ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ. අපි දෙන්නම තැනන් හිටියා. අපි මොන තරම් බැඳිලා හිටියත් දවසක වෙන් වෙන්නම වෙනවා කියලා. අපිට ආදරය අපේම කරගන්න බෑ කියලා. ඉතින් එහෙම තැනකෙත්තේ අපේ හේතුවක් කාරකම් වලට ඉඩ දීලා තවත් දුරාවන කඳුළු වලින් විතරක් මේ බැඳීම නැව.

කරන්න බලන්න. අඩම තරමේ මට දැන් ඉඳලා හිටලා වුණත් ඔයා දිහා ඈතකින්දම් බලන් ඉන්න පුළුවන්. ඔයාට වුණත් මං හොඳින් නේද කියලා අහන්න පුළුවන්. ඒකම මදිද අපිට අපේව නැත්තටම නැති කරගන්නවට වඩා.

0: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0871 132 7777. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකේ.
4: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
5: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
8: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
9: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
12: සියතේ ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
14: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
15: කාජිරිය ගොබ්බයා.
16: ඒයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
17: නිලබල කරේති ඔලමුල පුරේ.
18: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත TV තුලින්.

0: back to back love songs.
1: හරි තදට අල්ලගත්තත් අතෑරෙන දේවල් අතෑරෙනවා. අපි කරන්න ඕන ඒ දේවල් බලෙන්ම අල්ලන් තියන් ඉන්න හදන එක නෙවෙයි, එයාටම නැවතිලා එන හිතන තරම් ආදරයක් දෙන එක, නැත්තම් එයාට කැමති තැනකට යන්න දෙන එක. ඒ තීරණ දෙකෙන් මට ගන්න ඕනේ දෙවෙනි එක, ඔයා කැමති තැනකට යන්න දෙන එක.

ගත්තේ. මං ගානක් නැතුවම ඔයාට යන්න දුන්නා කියලා. මං ඔයාගෙන් නිදහස් වෙන්න බලන් හිටියා කියලා. එත් ඔයාට යන්න දුන්න දවසේ ඉඳන් මං හිනාවට යටින් විඳවන තරම ඔයා දන්නවනම් මට 100%ක් විශ්වාසයි ඔයා ඉන්නේ නෑ ඔහම මේ

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
1: Siri Ward සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam. Coca-Cola ඉතිරි රුපියල් 150යි. Astra ඉතිරි රුපියල් 350යි. Kotmale Cheese Wedges ඉතිරි රුපියල් 135යි. Prima කොත්තුමේ චිකන් රසති 5 පැක් එක රුපියල් 240යි. Cargill's Food City.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියාමං අහන් ඉන්නවා.
3: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
4: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: ගීතයයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැඳා

0: back-to-back love songs.
1: මට ඉඩක් දෙනවද? ආයෙම සතුටකට ඇරෙන්න. ඔය මොනට කඳුළු වෙන්නේ නැති වෙන්න හේතු හදන්න. මට අවස්ථාවක් දෙනවද? සතුටින් කෙවෙන කාලවලදී වගේම දුකින් කෙවෙන කාලවලදීත් ඔයා එක්කම ඉන්න.

එක මං ආසයි. ඔයා ඔයාගේ හැම හේනයක්ම හැබෑ කරගන්නවා දකින්න. ඒ සතුට ඔයා විඳිනවා බලන්න. ඒ ගමනට හයියක් වෙන්න.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය. ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: දහමින් ජීවිතය ආලෝකමත් කරගත්තොත් සසරෙහි කෙලවර දැක ගන්න පුළුවන්.
4: මේ දහම දැක්කේ නෑ කියලා කියන්නෙම මේ සසරම අතරමං වෙනවා. මුළු සසරම අපට අඳුරක් බවට පත් වෙනවා. පින්වත්
3: කෙලිටි සිතුවෙලි සිතින් බැහැර කිරීම ධර්මයට ආරාධනා කිරීමක්.
4: අපි වෛරය මොනම හේතුවක් මත හිත තුළ තබාගෙන කටයුතු කරනවා නම් අනේ කෙනාට ධර්ම මාර්ගයේ ධර්මාවබෝධය ලබන්න පුළුවන් කමක් නැහැ.
3: සසරෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදැසන 7ට සියත අහන්න.
5: සියත බණමඩුව
3: වර දේශකයානෝ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කෙරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
6: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
3: ගිහිල්ලා
6: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
3: නැහැ. නැන් මොඩ කතාව කිව්වම නැති.
7: ගොඩේ
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
0: CDB එක රන් ගණතුනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
5: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
10: මොකද මේ වගේ කියන්නේ?
5: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
10: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
3: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

back to back love songs. නොර ලස්සනම වැස්සටලු එත් මං පයම නොර හසේ වැස්සක තනි වෙන්න ඔය එක ගෙවුන තප්පර එකින් එක මගේ හිත අරක් කරගෙන හිත පෙළෙන තැනක හිර

0: වෙලාව රාත්‍රී 9:00.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 0718-311-377. Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 7.

0: Anuna da sudu kotigena e Disney.
1: Danin Anna. Sati tawassala hawasa dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
4: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
7: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි. අනුග්‍රහය.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
11: සියතර ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
12: මට එහෙම ඕන යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්නේ නැණි.
11: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
13: සියත ටීවී තුලින්.

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
2: අහසින් වැටෙන එක.
1: ඔව් කියනවා අහසින්.
2: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
1: මගේ අකාන උත්සාහන්නපා අහසින් වැටෙන එක දිය බිඳුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක 7FM Breakfast Drive අනුග්‍රහය.
4: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
7: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සික ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා
8: පහසු වෙලා
9: තැගි වැඩි වෙලා
10: දවස සුබයි සිහින දිනයි සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
11: The Palace ගම් පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
12: නිවාසට අවශ්‍ය හැම දේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි Single Big Bonanza Mid-Year Shopping Festival.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
16: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
17: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj trirodha ratya. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
18: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන් electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of වැඩකාරයා. david peters motor company private limited

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර් 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝධ රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 011 4 700 550.
3: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 011 5 880 400. එල්ලෝ එල්සි රන් සවි රන් අය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
4: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
5: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
6: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
7: ගන් වතුරට සුළුසුළුනේද? දැන් මම බය නැහැ.
5: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා insurance general business club.
8: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
9: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
8: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
10: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
8: සිට බ්‍රහස්පතින්දා දක්වා

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: දහමෙන් ජීවිතය ආලෝකමත් කරගත්තොත් සසරෙහි කෙලවර දැක ගන්න පුළුවන්.
5: මේ දහම දැක්කේ නෑ කියලා කියන්නෙම මේ සසරම අතරමං වෙනවා. මුළු සසරම අපට අඳුරක් බවට පත් වෙනවා. පින්වත්
4: කෙලිටි සිතුවිලි සිතින් බැහැර කිරීම ධර්මයට ආරාධනා කිරීමක්.
5: අපි වෛරය මොනම හේතුවක් මතෝ හිත තුළ තබාගෙන කටයුතු කරනවා නම් අනේ කෙනාට ධර්ම මාර්ගයේ ධර්මාවබෝධය ලබන්න පුළුවන් කමක් නැහැ.
4: සසරෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදැසන 7ට සිය තහන්න.
3: සියත බණ මඩුව.
4: මෙවර දේශකයානෝ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කෙරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
6: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
4: ගිහිල්ලා
6: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
4: නැහැ. නැන් මොඩ කතාවක් කිව්වොත් නැති.
6: ගොඩේ
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
8: සියත දෙවයින පුරා

0: سياتر.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දෙවයිනපුරා
1: වීකන් සියත.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා
1: We can සියතා

0: سي أتا
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: 11 විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3 wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතක හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011 14 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: නු නද සුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ
3: මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 1 2 1 1 1 2 1 7 7
5: තියටර් ටෙලි දෙපැහැ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
6: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා මම නම් හිතන්නේ නැහැ
5: දකින හිින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
7: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
8: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්
5: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
1: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්

0: මතක සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෑ.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න අහන්න.
3: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
4: ඈරාලා හමි?
3: ඇහුන් නැද්ද මං කියපුවා?
4: නෑ නෑ අහන් හිටියේ.
3: මොනවද අහන් හිටියේ?
4: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
3: හෑ?
4: ඔහුරාලහමි one and only සින්දු සියත.
5: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
6: අනුග්‍රහය.
7: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ අංචක් ගාරේ
6: තිලක වර්ධන ටෙක්ස්ටා.

0: සියත පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: දහමින් ජීවිතය ආලෝකමත් කරගත්තොත් සසරෙහි කෙලවර දැක ගන්න පුළුවන්.
4: මේ දහම දැක්කේ නෑ කියලා කියන්නෙම මේ සසරම අතරමං වෙනවා. මුළු සසරම අපට අඳුරක් බවට පත් වෙනවා. පින්වත්
3: කෙලිටි සිතුවිලි සිතින් බැහැර කිරීම ධර්මයට ආරාධනා කිරීමක්.
4: අපි වෛරය මොනම හේතුවක් මතෝ හිත තුළ තබාගෙන කටයුතු කරනවා නම් අනේ කෙනාට ධර්ම මාර්ගයේ ධර්මාවබෝධය ලබන්න පුළුවන් කමක් නැහැ.
3: සසරෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදැසන 7ට සියත අහන්න.
5: සියත බණමඩුව
3: මෙවර දේශකයානෝ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කෙරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
6: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
7: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
8: සියත පොකට් මනී. ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට්කට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.
9: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත දිවයින පුරා

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

අරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය දුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේ.

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමුඩෑ

சதகம் சேத බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබත සියලු අයහපත් බලවේගවලින් ආර

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

சதகம் சேர்த்த රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා වාග්යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ ආනුභාවයෙන් ඔබට

සුරුසනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය. සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම

ගාථාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදා

රුමානු රජතුමාණන් විසින් රන්පත්තික ලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී